0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: සෑම විටම තෙරුවන ගුණ සිහි කිරීමෙන් යහපත සලසා ගත හැකි ගාථාත්‍රයන් චත්ත මානවක ගාථා

ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුතිල FM වඩාත් හරවත් වූ ගුවන්විදුලි කලාවක් සඳහා අපි දැන් සියලු ලෝක සත්වයන් වෙත මෙත් කරුණා ඉපදවීම සඳහා මෛත්‍රී භාවනාවත් සමග යොමු වෙමු.

0: ඔබට එම සුභාසිංසන සුදුල FM ගුවන් විදුලිය තුලින් ගෙන එනු ලැබුවේ පූජ්‍යපාද ගරු මැටරඹ නන්දාලෝක ස්වාමීන් වහන්සේ විසින්.
1: සුදුල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදුල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
2: සුදුල ගුවන් විදුලිය.
4: විදේශ ගත වී සිටින ඔබට මේ සෙත් කවිවල බලයෙන් යහපතක් උදා වේවා. උදේ සවස ශ්‍රවණය කිරීමෙන් ඔබට ඇති වී ඇති සියලු ග්‍රහ දෝෂ අන්ධකාර වින දෝෂ අන්ධකාර දුරු වේවා. හොඳින් ශ්‍රවණය කරන්න.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: නරසීහ ගාථා.

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.1 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
1: සුදිල

0: නමු බුද්ධාය මේ මහ පොළොව මත උපන් නුවණැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවැරදි දේට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකෙම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළ වූ විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තෙරුවන් සරණයි. ඒ භාග්‍යවත්තෝ අරහත්තෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය.
1: සමටම තිසරණ සරණයි. ආයුබෝවන්. සුභ උදසනක් වේවා. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන්විදුලිය සමග. ඊයේ රාත්‍රී 10 සිට මේ මොහොත දක්වා සුදිල ගුවන්විදුලිය ඔස්සේ විකාශය වූ පරිත්‍රාණ ධර්ම දේශනාවන්ගේ සෙත සාන්තිය ආරක්ෂාව රැකවරණය සලසාගෙන සිටින මේ මොහොතේදී අදත් අවසරයි මට ඔබේ නිවසට, වෙළඳ සැලට, කාර්යාලයට, කර්මාන්ත ශාලාවට, සේවා ස්ථානයට, නැතහොත් ඔබ රැඳී සිටින වාසස්ථානයට ගොඩවදින්නට ලැබුවා වූ මේ සුන්දර දිනය ඔබේ යහපත් සිතුම් පැතුම් සියල්ල ඉටුවන වාසනාවන්ත ශ්‍රී සුභ දවසක්ම වේවා. අද දිනය තිසරණ බලෙන් සිළු දෙවි රැකවරණින් ඔබ කරන කියන සිතන පතන ඔබේ යහපත් සිතුම් පැතුම් ඒ ආකාරයෙන්ම සඵල වේවා. ඔබේ දිවි මඟ යහපත් වේවා. ඒ ආශිර්වාදය සමගින් මෙතැන් සිට උදේ 8 දක්වා මේ ආරම්භ වන්නේ සුදිල උදයයි. අපි ආරාධනා කර සිටිනවා අදත් සුදිල ගුවන්විදුලියේ වැඩසටහන් ශ්‍රවණය කරමින් රැඳී සිටින ලෙසට. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.
2: සුදිල ගුවන්විදුලිය
3: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
4: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම
1: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූල මහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්නා

0: சுதிலே அன்விதுளிய සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මේ ඔබට සිහිපත් කරන්නේ අපගේ වැඩසටහන් පිළිබඳ විස්තරය. පෙරවරු 8ට ධර්මානුශාසනාව. පෙරවරු 9 සිට පස්වරු 2 දක්වා අපගේ සාමාන්‍ය වැඩසටහන් ගුවනට නැංවෙනවා. පස්වරු 2 සිට පස්වරු 4 දක්වා සුමියුරු මියුරු හින්දි ගීතාවලිය. පස්වරු 4 සිට පස්වරු 5 දක්වා සේවා පණිවිඩ හා බුදුබැති ගීත ජනප්‍රිය ගීත කිහිපයකට ඔබට සවන් දිය හැකියි. පස්වරු 5 සිට මතු දින ලෝ දිනන පුංචි අපි සුදුල ගුවන් උදුලියේ ළමා වැඩසටහන පස්වරු 5:55ට තෙරුවන් නමදිමු. පස්වරු 6:15ට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම විකාශය කරනවා. රාත්‍රී 8ට ඔබ වඩාත් ප්‍රිය කරන සුවිශේෂී වැඩසටහන සුභාවිත ගී රසවින්දිමු. රාත්‍රී 10 සිට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. පෙරවරු 5 සිට බුදුගුණ, දහංගුණ, සංඝගුණ, සෙත් කවි, ජයමංගල ගාථා ආදී ගුවනට නැංවෙනවා. පෙරවරු 6:40 සිට ඔබට දේශාභිමානී ගීත හා උදා ගී කිහිපයකට සවන් දිය හැකියි. මා ඒ සිහිපත් කළේ සුදුල ගුවන් විදුලියේ වැඩසටහන් විස්තරය පිළිබඳවයි.
1: සුදුල ගුවන් විදුලියේ

කරුණාව, දයාව, මෛත්‍රිය යන මේ උතුම් මිනිස් ගුණාංග තුළින් උන් හිටි තැන් අහිමිව අනාථ වූ සරණාගතයින් හට පිහිටවීමද උතුම් මිනිස් ක්‍රියාවක්.

මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලියේ උදා වැඩසටහන සුදිල උදය සමගයි. දිනපතා උදේ 7 සිට පෙරවරු 8 දක්වා සුදිල උදය ගුවනට නැංවෙනවා. පිවිසෙන්න www.sudilaradio.com.

0: පිදීමේ අනුසස් විපාක. පින්වතුනි, අත්තදස්සේ බුදුරජාණන් වහන්සේගේ කාලේ මෝගරාජ කියලා හාමුදුරු කෙනෙක් සිටියා. මේ මෝගරාජ හාමුදුරු තැන්පත් වූ සිතින් නුවණ යොදාගෙන එක දවසක් දඬුවැල් බෑයක් පූජා කරනවා. දඬුවැල් බෑයක් කියන්නේ මී වදයක් අත්තදස්සේ බුදු හාමුදුරුවන්ට පූජා කරනවා. ඒ උතුම් පින, ඒ පූජා කිරීමේ ආනිසංස 14 වතාවක් සක්දෙවිඳු බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. 500 වාරයක් සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. 28 වතාවක් පෘථිවි රාජ්‍ය කරලා තියෙනවා. අවසානයේ ඒ පින හේතු වීමෙන් උතුම් නිවන ලබා ගැනීමටද ඒ පින උපනිශ්‍රේ වෙලා තිබෙනවා. කල්පනා කරන බලන්න, ඔබ ඔබේ ජීවිතයෙන් ආහාර පාන ආදී කොයිතරම් පූජා කරලද? හැබැයි පින්වතුනි, ඒ පූජා කරත් කොයිතරම් සිත තුල සිත සකස් කරගෙන පූජා කළොත් පමණයි එහි ආනිසංස ලැබෙන්නේ. සිත සකස් කරගන්නවා කියන්නේ ලෝභ දෝෂ මෝහ කින කුසල මූලයන් යටපත් කරගෙන ශ්‍රද්ධාව ගෞරවයේ සිතේ තියාගෙන පූජා කිරීම. ස්වාමින් වහන්සේ නමකට, දුගී මගී යාචකාදීන්ට, මේ කොයි කෙනාට යමක් ඔබ විසින් දුන්නේද දෙනවාද, ඒ දිය යුත්තේ ඔබේ සිත සකස් කරගෙන. අන්න එවිට එහි ආනිසංස එලෙසින්ම ලබා ගන්නට පුළුවන්. පින්වතුනි, පියමුතුරා බුදුරජාණන් වහන්සේගේ කාලේ උත්පල දායකා කියන තෙරණිය එක භික්ෂූන් වහන්සේ නමකට එක දවසක් පිණ්ඩපාත දානයක් පූජා කරනවා. ඒ පිණ්ඩපාත දානයට දානය සහ වස්ත්‍රයක් පූජා කරනවා. ඒ පූජාව මා මුලින් සඳහන් කළ ආකාරයට ශ්‍රද්ධාවෙන් තමයි පූජා කරේ. බලන්න එහි ආනිසංස කොයි තරම්ද කියලා. දහස් වතාවක් සක්දෙවිඳුගේ මෙහෙසිය බවට පත් වෙලා ඉපදුනා. ඒ වගේම දහස් වතාවක් සක්විති මෙහෙසිය බවට පත් වෙලා ඉපදුනා අතර එසේම භික්ෂා දානය හේතුවෙන් එතුමියට සසර දිනීමට හේතු වුණා.
1: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
2: ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවක්.
1: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන් විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත්පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශය

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ්

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පව් කිරීමෙන් හොඳක් නොවේ. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටී. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජ සැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්න.
1: සදහවත් පින්වතුනි, පින්වතියනි, සුතිල ගුවන්විදුලිය ඔබ වෙත ගෙන එනු ලබන ධර්මානුශාසනාවට අපි මෙතෙන් සිට සවන් යොමු කරමු.

හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අදත් ඔබ හැම දිනෙකම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්න එකතු වෙච්ච දවස. ඔබ හැම දිනාටමත්, ධර්ම ශ්‍රවණය කරන සියලු දිනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවටම පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, අද අපි විමසලා බලමු අපේ බුදුරජාණන් වහන්සේ මහා මංගල සූත්‍රයේ තුල අපිට පෙන්නවා මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සෙකුට අකම්පිත හිතක් ඇති කරගන්න නම්, අටලෝ දහම ගැන නොසැලෙන අකම්පිත හිතක් ඇති කරගන්න පුළුවන් නම් ඒක මංගල කාරණයක්. පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස නකම්පති අශෝකං විරජං කේමං ඒතම් මංගල මුත්තම. පුට්ටස්ස ලෝක ධම්මේහි මේ ලෝක ධර්මතාවයන් ඉදිරි, මේ ලෝක ධර්මතාවයෙන් අපි කාටවත් පැනලා යන්න පුළුවන් කමක් නැහැ. ඒවා ආර්ය සත්‍ය. දැන් අපි ගමු චතුරාර්ය සත්‍යයේ දුක්ඛාරි සත්‍ය ගැන ඔබ හිතන්. ජාතිපි දුක්ඛ, ඉපදීම දුකක්, ඒක ආර්ය සත්‍යයක්. ඉපදුනා නම් වයසට යනවා, ඒක ආර්ය සත්‍යයක්. ලෙඩ වෙනවා, ව්‍යාධිපි දුක්ඛෝ, ජරාපි දුක්ඛං, මරණම්පි දුක්ඛ, මැරෙනවා. ඊළඟට පිය විප්පයෝගෝ දුක්ඛෝ, කවුරුත් කැමති නැහැ ප්‍රියයන්ගෙන් වෙන් වෙනවට. ඔබේ නෑදෑය, ඔබේ දරුවෝ, ඔබේ ඥාතීන් හැමෝම ඔබත් එක්ක හැමදාම ඉන්න පුළුවන් නම් එහෙම තමයි කෙනෙක් ප්‍රාර්ථනා කරන්නේ, කැමති වෙන්නේ. හැබැයි ප්‍රියයන්ගෙන් වෙන් වෙන්නේ සිද්ධ වෙනවා. අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ, අප්‍රිය පුද්ගලයන් එක්ක එකතු වෙන්න සිද්ධ වෙනවා. කවුරුත් කැමති නැහනේ. සංසාර හතුරෝ ඉන්නවා, ඉරිසියාකාරයෝ ඉන්නවා, වෛරක්කාරයෝ ඉන්නවා. කොච්චර හොඳ කරත් ඒකේ වැරද්ද දකින්න මිනිස්සු ඉන්නවා. එවැනි මිනිස්සු ඇසුරු කරන්න එකට ජීවත් වෙන කාත් කවුරුත් කැමති නැහැ. හැබැයි මේ ලෝකේ අපි ඉපදීපදී යන තාක්කල් අප්‍රිය පුද්ගලයන් එක්ක අපිට ජීවත් වෙන්න සිද්ධ වෙනවා. ඒක ආර්ය සත්‍යයක්. අප්පීහි සම්පයෝගෝ දුක්ඛෝ. ඊළඟට කැමති දේ නොලැබීමේ දුක. යම් පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං. දැන් කෙනෙක් කැමති වෙනවා, ඉපදීපදී යන සත්‍යයා කැමති වෙනවා. දැන් බලන්න ඔබ මිනිස්සු සමහර අය දිහා බලලා කියනවා, අපෝ අපිට නම් උපෝපං ආත්මිකවත් ඔය වගේ තැන්වල නම් උපදින්න ඕනේ. හැබැයි ඒ කැමැත්ත, හැබැයි ඒ කැමති දේ උහුට ඒ විදිහට සිද්ධ වෙන්නේ නැහැ. අපි කෙලෙස් සහිතව ඉන්න තාක්කල් අවිද්‍යාවත් තණ්හාවත් නිසා හැදි හැදි යන මේ සංසාර ගමන තුළ ඕනේ තරම් අපි අකමැති ආත්ම භාවවල සතරාප, කවුද කැමති සතරාපාය උපදින්? හැබැයි සතරාපාය මහගෙදර වගේ අපායට ඇදිලා යන නොඑක් දුක් සහිත ආත්ම භාව කවුරුත් ප්‍රාර්ථනා කරන්නේ, මට අංග විකල කෙනෙක් වෙලා උපදින්න ලැබේවා, මට අන්ධ කෙනෙක් වෙලා උපදින්න ලැබේවා, මට මේ වගේ නුවණ නැති කෙනෙක් වෙලා උපදින්න ලැබේවා, මට දුප්පත් පවුලක උපදින්න ලැබේවා, මට මේව, කවුරුත් එහෙම ප්‍රාර්ථනා කරන්නේ. හැබැයි තමන් අකමැති වුණත් ඒ අකමැති දේ තමන්ට සිද්ධ වෙන්නේ කෙලෙස් සහිතව යන සසර ගමනක් තුල අනාත්මයි, තමාගේ වසඟේ පවත්වන්න බැරි ගමනක් අපි මේ යන්නේ. ඒ නිසා ඉපදීම උරුම කරගත්ත සත්‍යයන් අපි අකමැති තැන්වලත් උපදිනවා. ඊළඟට ඉපදිච්ච කෙනා ලෙඩ වෙන්න කැමති නැහැ, වයසට යනවට කැමති නැහැ. නොයේක් උපක්‍රම යෙදෙනවනේ. දැන් බලන්න, ලෙඩ නොවි ඉන්න කියලා හිතාගෙන මොන දේවල් කරත් නිරෝගී සම්පත්තිය පිණිස මෙන්න මේ දේ හේතු වෙනවා කියලා. තමහර ලාවට කවුරු හරි කිව්වොත් ඔබ අහලා ඇති, වදකහසුදිය බීපු මිනිස්සුත් අතීතේ ඉඳලා තියෙනවනේ මේ රටේ. එතකොට ඒ වගේ ලස්සන වෙනවා, නිරෝගී සම්පත්තිය ලැබෙනවා, හැමදාම ඉන්න පුළුවන්. මෙහෙම කිව්වහම සමහර වෙලාවට ඒකට ඇලුම් කරලා ආස කරලා සමහර ලාවට වසවිස වුණත් බොන්න පෙළඹෙනවා මිනිස්සෙ. තමට තව කාලයක් ජීවත් වෙන්න පුළුවන් කියලා කිව්වොත්. ඒ නිසා කවුරුත් කැමති නෑ වයසට යනවට, කවුරුත් කැමති නෑ ලිඩ වෙනවට, කවුරුත් කැමති නෑ ජරාවටපත් වෙලා දුක් විඳින්න. හැබැයි ඒ දේ සිද්ධ වෙන. ඒක හරි සත්‍යයක්. ඒක අපිට වළක්වන්න බෑ. අන්න ඒ නිසා මරණය, බලන්න මැරෙන්න යන මිනිස්සු කොච්චර අඬනවා, වැළපෙනව, අනේ මාව බේරගන්න, මට නම් මැරෙන්න බෑ, අනේ බුදු ඩොක්ට, අනේ දරුවනේ මට මැරෙන්න බෑ, කොච්චර අඬනවද. හැබැයි අඬන වැළපෙන අතරේ, දූ දරුවෝ ඥාතීන් හඬා වැළපෙන අතරේ මේ සියල්ල අතහැරලා පරලොව යන සිද්ධ වෙන. ඒ නිසා මෙන්න මේ ධර්මතාවයන් අපි කාටත්, මේකට ආගම් ભેදයක් නැහැ, වර්ණ ભેදයක් නැහැ, ජාති කුල ඒ ભેද නැහැ,
රජෙක්කුණත් සිටුවරයෙක්කුණත් මොන ආගමේ වුණත් මොන ජාතිය වුණත් කවුරුුණත් ඉපදුනානං ලෙඩවෙනවා වයිසට යනවා ජරාවට පත්වෙනවා ප්‍රියන්ගෙන් වෙන්වීම අප්‍රියන් සමග එකතුවීම මේ සමස්ත දුක ආර්ය සත්‍යය අත්දකින්න සිද්ධ වෙනවා. මේ දුකත් එක්ක ජීවත්වෙන ගමනේ බුදුරජාණන් වහන්සේ අපට පෙන්නවා අපි එකොළොස් ගින්නකින් දැවි දැවි ජීවත්වෙන්නේ. එකොළොස් ගින්න රාග ද්වේෂ මෝහ මේක ගින්න. රාග ගින්න තුල සමහර වෙලාවට මොනතරම් ජීවිතේ රාගය නිසා මිනිස්සු මුළු ජීවිතේම විනාශ කරගන්න. පෞල් ජීවිත විනාශ වෙනවා. තමන්ට සමාජයට මූණ දෙන්න බැරි තත්ත්ව ඇති වෙනවා. තමහරු ලැජ්ජාවටම වහබුණෝ ජීවිතේ නැති කරගන්නවා. එතකොට මේ රාග ගින්න නිසාම දැවි දැවි විශාල අකුසල් කර කර ජීවිතේ දුක් විඳින්න. ද්වේෂයේ ගින්න දැවෙනවා. ඊළඟට මෝහයේ ගින්න. ඉපදීම, ලෙඩවීම, ජරාවට පත්වීම, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්, උපායාස. ඔබ බලන්න මිනිස්සු පපුවට ගහ ගන්නවා, ඔළුවේ අත් ගහ ගන්නවා, නංගොත් කිය කියා අඬනවා, විලාප නගනවා. මේ ජීවිතේ ඉපදිච්ච දවසේ ඉඳන් මරණය දක්වාම මොනතරම් දුක් ගැහැට ගොඩක් එක්කද අපි මේ ජීවත් වෙන්නේ. හැබැයි මේ ජීවිතය තුළ අපි කාටත් හැමෝටම දැන් කෙනෙක් හිතන්න පුළුවන් පොහොසත් මිනිස්සුන්ට ඉතින් මේ වගේ ප්‍රශ්න නැහැ. ඊළඟට ඔය ඉහළ පවුල් වල ඉන්න මිනිස්සුන්ට පිට රටවල් වල අයට ඒ අයට ඉතින් අපිට වගේ ප්‍රශ්න නැහැ නේ කියලා කෙනෙක් හිතනවා. හැබැයි පොහොසත් පවුලේ ඉන්න මිනිස්සයා සමහර ලාවට හිතනවා අපිට රැට නිින්දියන්නේ නැහැ, හොරු පණී කියලා බයයි. චෙක් රිටර්න් වෙයිද, ඊළඟට දේපොළ වලට ප්‍රශ්න ඇති වෙයිද, බිස්නස් වලට මොනවා වෙයිද, ඒ මිනිස්සුන්ට එහෙම බයක් තියෙනවා. ඒ මිනිස්සයා මාලිගාවේ ඉඳන් හිතනවා අර පැල්පතේ ඉන්න මිනිස්සයාට හොඳට පැදුරේ නිින්ද යනවා ඇත. ඒ මිනිහට ඉතින් අපිට වගේ එහෙම ප්‍රශ්න නැහනේ. ණයකාර වෙන්නෙත් නැහැ, ව්‍යාපාර කඩාගෙන වැටෙන්නත් නැහැ. ඔය මොනවා හරි අලබ්බතලයක් හරි කාලා හොඳට නිදා ගන්නවා අන්න මිනිස්සු. එතකොට එයා අර තව කෙනෙක් දිහා බලලා ඒ විදිහට හිතනවා. ඒ නිසා මේ හැම මිනිස්සයාම අඩු වැඩි වශයෙන් දුකක් විඳ විඳ තමයි මේ සසර යන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නවා මේ එන ප්‍රශ්න මේවා තමයි ලෝක ධර්මතාවයි. පුට්ටස්ස ලෝක ධම්මේහි ලාභ අලාභ සැප දුක යස ආයස නින්දා ප්‍රශංසා. මෙන්න මේ දේවල් බුදුවරුන්ට, පසේ බුදුවරුන්ට, මහරහතන් වහන්සේලාට කාටත් එනවා. මේ නින්දා අපහාස රහත් උනත් නින්දා අපහාසය එනවා. සමහර මහරහතන් වහන්සේලාට බොරු චෝදනා, බොරු ප්‍රශ්න, නොයේක් විදිහේ කරදර බාධා කොච්චර ඇවිල්ලා තියෙනවා. හැබැයි මේ සියල්ල ඉදිරියේ චිත්තං යස්සන කම්පති, හිත කම්පාවට පත් වෙන්නේ නැත්නම්, අශෝකං විරජං කියම විරාජමානව ඉන්න පුළුවන් නම් මොන ප්‍රශ්නය ආවත් ඒ තම මංගල මුත්තම. ඒක මංගල කාරණයක් හැටියට බුදුරජාන් වහන්සේ දේශනා කරා. දැන් අපි ටිකක් විමසලා බලමු ලාභ අලාභ. සමහර වෙලාවට කෙනෙකුට නොසිතන විදිහට සමහරුන්ට ස්විප් වැටෙනවා. අනුන්ගේ දේපලත් අයිති වෙන්න පුළුවන් සමහර ලාවට. කවුරු හරි නොසිතන කෙනෙක් මැරෙනකොට දේපල ටික ලියලා මැරෙන්න පුළුවන්. එක්කෝ මගදී හම්බෙලා හිතවත් වෙලා, එක්කෝ තමන්ගේ මොකාක් හරි මොහොතක උදව්වක් කරා කියලා ඒක මතක තියාගෙන, ඒ වගේ

තව තවත් ලාභ සත්කාරවලට ඇලුම් කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංයුක්ත නිකාය සඳහන් වෙනවා ලාභ සත්කාර සංයුක්තය කියලා දේශන පෙළක්. මේ දේශනවලදී බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මේ ලාභ සත්කාර හම්බ කරන්න සල්ලි භාගයේ දීපොළ ඉඩකඩම් ගෞරවයේ කීර්තිය ප්‍රසිද්ධිය මේවා ලැබීමේ ආශාව මිනිසයන් තුල සම්මස් නහර විනිවිදගෙන ඇට මිදුළු දක්වාම කාවැදිලා තියෙන්නේ කියන බුදුරජාණන් වහන්සේ වදාළ කොච්චර භයානකද මේවා කියලා දාරුණෝ බික්කවේ මහණෙනි මේවා බොහොම දරුණුයි කියන ලාභ සත්කාරෝ බොහොම දරුණුයි කොච්චර දරුණුද කියන්නේ බුදුරජාණන් වහන්සේ දවසක් බුදු ඇසින් දකිනවා මහණෙනි තමන්ගේ අම්මා නිසාවත් බොරුවක් කියන්නේ නැහැ කියන අදිෂ්ඨානෙන් ජීවත් වෙන එවැනි සිල්වත් පුද්ගලයෝ බුදු ඇසින් බුදුරජාණන් වහන්සේ දැකලා තියෙනවා කියන ඒ කියන්නේ කවුරු හරි කියනවා අම්මාව මරනවා මෙන්න මේ දේ කියන්න කියලා බොරුවක් කියන්න කියලා කියනවා දැන් අපි ගමු කවුරු හරි උසාවියට හරි මේ ගියේ උසාවියට කියන්න ඕන නැත්නම් ඔබේ අම්මාව මරනවා කියලා කවුරු හරි අර බ්ලැක්මේල් කරගත්තා කියලා හිතන් එහෙම කෙනෙක් තව කෙනෙක්ව ඒ විදිහට තර්ජනය කරලා කියනවා මේ බොරුව කීවේ නැත්නම් අම්මා මරනවා හැබැයි ඒ පුද්ගලයා හිතනවා අම්මා මැරුවත් මම නම් බොරු කියන්නේ නෑමයි මම්මගේ සීලය රකින්නවාමයි අම්මා නිසාවත් මම බොරුවක් කියන්නේ නෑමයි කියලා දැඩි අදිෂ්ඨානෙන් ඉන්න පුද්ගලයා බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි කාලයක් යනකොට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ගෞරවයේ මිලමුදල් සල්ලි දීපල මේවා නිසා බොරු කියනවා බුදු ඇසින් දැකලා තියෙනවා කියන එතකොට බලන්න තමන්ගේ අම්මා නිසාවත් බොරු නොකියන සමහරු ලාභ සත්කාර ඉදිරියේ සල්ලි භාග ඉදිරියේ දීපල ඉදිරියේ ප්‍රසිද්ධිය ඉදිරියේ සමහර වෙලාවට බොරු කියන්න බොරු චරිත රඟපාන්න බොරුවෙන් ජීවත් වෙන්න පුළුවන් එතකොට මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා මොනතරම් දරුණුද බුදුරජාණන් වහන්සේ වදාළ ගුණ නසනවා තමන්ගේ තියෙන ගුණ විනාශ කරලා දානවා ඒ නිසා මේ අටලෝ දහම ඉදිරියේ ලාභයට ඇලුම් කරන කෙනා ආස කරන කෙනා ඒ ලාභය තුල උද්දාමයට පත් වෙන කෙනාට තමයි අලාභයේ ඉදිරියේ හිත හදාගන්න බැරි දැන් බලන්න ඔබ සමහර පුද්ගලයෝ ලාභ ලැබෙනකොට දියුණු වෙනකොට මම තරම් කෙනෙක් නැහැ කියලා හිතුවොත් මේවා මටයි ලැබෙන්නේ මේ ඔක්කොම මගේ දේවල් මම හම්බ කරගත්ත දේවල් මේවා මගේ පිනට ලැබෙන දේවල් කියලා ඒවා උපාදාන කරගෙන ඒවට ඇලුම් කරනවා ඒවට ආස කරනවා හැබැයි යම් හේතුවකින් මේ සියල්ල විනාශ වෙලා ගියොත් ඔහුට දරා ගන්න බෑ අර අනිත්‍ය වෙනස් වීම ඒක දරා ගන්න බැරුව සමහර වෙලාවට පිස්සු හැදෙන මිනිස්සු ඉන්න මුළු ජීවිතේම විනාශ වෙලා යනවා අයියෝ ඇයි මට මෙහෙම වුනේ කියලා ජීවිතේ හදා ගන්න බැරුව මුළු ජීවිතේම විනාශ කර ගන්න පුද්ගලයෝ ඉන්න දැන් බලන්න පහුගිය දිනවල අපි අත්දැකපු සිදුවී ඔබ දකින්න ඇති ගෙවල් පිටින් පවුල් පිටින් නායි ගිහිල්ලා බොහෝ දිනකගේ ජීවිත විනාශ වුණා සමහර වෙලාවට මේ අය ගෙවල් දොරවල් හදන්න දහස් ගණන් ලක්ෂ ගණන් ණය වෙච්ච අය සීට්ටු දාලා ණය වෙලා ගෙවල් හදනවා පිට රටවල් වල ගිහිල්ලා දුක් විඳලා හම්බ කරගෙන ඇවිල්ලා ඒ සල්ලි වියදම් කරලා ගෙයක් හදන්නේ ජීවත් වෙයි එතකොට මේ ගේ හදලා බඩු මුට්ටු ගෙනහලා ඔක්කොම කරලා ගෙට පදිංචි වෙන්න හෙටයි කියලා මුළු ගේම කඩාගෙන ගියයි හිටියා. එක පුද්ගලෙක් හිටියා පිට රට ගිහිලා ලක්ෂ ගාණක් හම්බ කරගෙන ඇවිල්ලා. ඒ ගෙනාපු මුදල් වලින් ගේ හැදුවා. අන්තිමට ටයිල් ටික ගන්න ගේ ඉතුරු වැඩ ටික කරන්න බැංකු ණයකුත් අරගෙන ගෙයි වැඩ කරලා අවසන් වුණා. තව දවස් දෙක තුනකින් තමයි නැකත තිබ්බේ ගෙයි පදිංචියට. හැබැයි ඊට පෙර මුළු ගේම පස් කඳු එක විනාශ වෙලා ගියා. අද ගේ තිබ්බ තැනක්වත් නැහැ. එතකොට බලන්න මේ වගේ තමන් කාලයක් බලාපොරොත්තු වෙයි කොච්චර සිහින මවනවද ඊ හදලා මම මේ ගෙදර මේ විදිහට ඉන්නවා මේ වගේ බඩු මුට්ටු ගෙට ගන්නවා දරුවෝ මුණුබුරෝ එක්ක මේ ගිහ හද සමාහලාට මං ගිහ හදලා කසාදයක් බැඳ ගන්නවා අම්මා තාත්තාත් ළඟට ගන්නවා මේ මිදුල මේ විදිහට හදනවා මේ සිහින මවනවා මිනිස්සු හැබැයි ඒ සිහින එක රැයෙන් බොඳ වෙන්න පුළුවන් එක මොහොතෙන් ඒ සිහින බොඳ වෙන්න පුළුවන් හැබැයි එවැනි අවස්ථාවක හිත හදාගන්න පුළුවන් වෙන්නේ ධර්මීය දන්න කෙනෙකුට ලෝක ධර්මතාවයේ දන්න කෙනා අන්න හිතනවා මේක තමයි ලෝක ස්වභාවය පුට්ටස්ස ලෝක ධම්මේ මේ ලෝක ධර්මතාවයේ ඉදිරි චිත්තං යස්ස නකම්පති එයාට හිත කම්පා නොවි හිත හදාගන්න පුළුවන් නම් මේක තමයි ලෝක ස්වභාවය කියලා හිත හදාගන්න පුළුවන් නම්
අසෝකං විරජංකේම

0: විරාජමානව ඉන්න පුළුවන්, නොසැලී ඉන්න පුළුවන් නම් ඒ තම මංගල මුත්තම. ඒක මංගල කාරණයක්. දැන් බලන්න සමහර පුද්ගලයෝ ගෙවල් දොරවල් විනාශ වෙනකොට සමහරු තමන්ගේ ජීවිත විනාශ කරගන්නවා. මට නම් ජීවත් වෙලා වැඩක් නැහැ කියලා ජීවිතේ විනාශ කරගන්න අය ඉන්නවා. හැබැයි සමහරු අඬනවා, වැළපෙනවා, මුළු ජීවිතේම විනාශ කරගන්නකොට තව කෙනෙක් නෑ මං කොහොම හරි නැගිටිනවා. ඕක තමයි ලෝක ස්වභාවය. මං හිත හදාගන්නවා ඔයිට වඩා දේපොළ නැති වෙච්ච මිනිස්සු හිටියා, ඔයිට වඩා දේවල් නැති වෙච්ච මිනිස්සු හිටියා, මං කොහොම හරි නැගිටිනවා කියලා තව කෙනෙක් ආයේ අඩියේ ඉඳන් නැගිටින උත්සාහ කරනවා. අන්න හිත හදාගත්ත කෙනාගේ ස්වභාවය. ඒ නිසා ලාභ වගේමයි අපිට අලාභත් ලැබෙනවා. ඒ දෙකම සතුටින් විඳගන්න පුළුවන් නම් අන්න අකම්පිත හිතක් ඇති කෙනෙක්. දැන් ඔබ බලන්න පටාචාරාව ගැන හිතන්න. පටාචාරා චරිතයේ තුල බොහොම ධනවත් පවුලක කෙනෙක්. ඒ ජීවිතේ කොච්චර දේවල් තමන්ට අහිමි වුණාද? ආදරයක් නිසා තමන්ට දෙමව්පියෝ, දේපල, සැප සම්පත් සියල්ල අහිමි වෙලා ගියා. තමන් මහ විශාල ධනවත් පවුලක, සිටු පවුලක් කියලා කියන නගරෙම ඉන්න ධනවත්ම කෙනෙකුට තමයි රජ්ජුරුව සිටු තනතුරක් දෙන්නේ. එතකොට මේ නගරේ ඉන්න ධනවත්ම සිටු පවුලේ එකම දුව. එතකොට බොහොම ලස්සන දුවක්, එකම දරුවා. හැබැයි තමන්ට හිත ඇදිලා ගියා, මොකක් හරි පෙර අකුසලයකට වෙන්න පුළුවන්. ඒ හිත ඇදිලා ගියේ තමන්ගේ නිවසේම ඒ මෙහෙකාරකමට දරපලන්නාපු තරුණයෙක් එක්ක හිතවත්කමක්, ආදරයක් ඇති වුණා. එතකොට ඒ ඇතිවෙච්ච ආදරයත් එක්ක අර තමන්ට ලැබිච්ච සියලු සැප සම්පත් අතහැරලා පැනලා ගියා. දැන් පැනලා ගියේ තවත් මාලිගාවකට නෙමෙයිනේ, ඈත ගිහිල්ලා මහා කැලේක පුංචි පැල්පතක් හදාගෙන ඉන්නකොට අර විශාල මාලිගාවක ආම්බරේක සැපසේ සිනිඳු යහනාවල් වල සේවකයෝ, ආරක්ෂකයෝ පිට බොහොම සැපසේ හිටපු කෙනෙක් මහා කැලේකට ගිහිල්ලා වනසත්තු, සත්තු, සර්පයන්, මේ මැසි මදුරු පීඩා මේ සියල්ල එක්ක නිකම් පොල් අතු වලින් පැලක් හදාගෙන මැස්සක ඉන්නකොට අර ඇතිවන දුක, හැබැයි ඒ සියල්ල තමන්ට විඳගන්න සිද්ධ වුණා. ඒ අර සියල්ල අහිමි වුණා, ආදරයක් එක්ක සැප සම්පත් අහිමි වුණා. ඒත් හිත හදාගෙන කාලයක් ජීවත් වුණා. ඒ තුල තමන්ට දරුවෝ ලැබුණා. ඒ ප්‍රශ්නත් එක්ක ඇතිවෙච්ච ගැටුම් එක්ක ආපහු තමන්ගේ දෙමව්පිය හොයාගෙන එනකොට ස්වාමියාට සර්පෙක් දෂ්ට කරලා ස්වාමියාගේ ජීවිතේ නැති වුණා. අන්න තමන් නොසිතපු දෙයක්. තමන් අර ආදරය කරනකොට ඊළඟට දෙමව්පිය විපාකියද්දී ස්වාමියා එක්ක ගිහිලා ජීවත් වෙනකොට කොයිම වෙලාවකවත් ස්වාමියාට මෙහෙම අනතුරක් සිද්ධ වෙයි කියලා හිතුවේ නැහැ. හැබැයි සර්පෙක් දෂ්ට කළ ස්වාමියා මැරුණා. දරුවෝ දෙන්න පමණයි, දරුවෝ දෙන්න වඩාගෙන තුරුල් කරගෙන දෙමව්පියෝ ළඟට එනකොට අචිරවතී ගංගාවෙන් දරුවෝ එතෙර කරන්න ගිහිල්ලා දරුවෙක් ගඟේ ගහගෙන ගියා, අනෙක් දරුවෙක් උකුස්සෙක් ඇවිල්ලා දැහැගෙන ගියා. එතකොට මේ සියල්ලත් එක්ක අවසානයේ පිස්සු හැදිලා නතර වුණේ. ඇඳි වතක්වත් නැතුව පිස්සුවෙන් තමන් අන්තිමට ගමට එනකොට අම්මා තාත්තාත් දැවෙනවා සුකුණේ. දැන් බලන්න මිනිස්සෙකුට සිද්ධ වෙන්න තියෙන දේවල් අතර දීපල නැති වෙලා අවසානයේ ස්වාමියාද, දරුවෝද, දෙමව්පියෝද තමන්ගේ සියලු දේවල් නැති වෙලා මහපාරට වැටෙනකොට එක පිට මේවැනි ප්‍රශ්න එනකොට කෙනෙකුට දරා ගන්න බැරි වෙනකොට අවසානයේ පිස්සු හැදෙනවා. ඒ සිදුවීමත් එක්ක තමන් ඇඳිවතින් ඇඳුමක්වත් නැතුව පාරි පිස්සුවෙන් දුවගෙන ගියා. දැන් ඔබ හිතන්න පාරක කවුරු හරි එහෙම පිස්සුවෙන් කොණ්ඩේ කඩාගෙන ඇඳුමක් නැතුව පාරි පිස්සුවෙන් කෙනෙක් දුවනවා නම් මිනිස්සු ඔබ ඕන තරම් සමහරලාට ඔහොමයි දැකලා ඇති පාරවල්. හැබැයි මිනිස්සු කියන්නේ අන්න පිස්සෙක්, අන්න පිස්සියා. ඕවා කී කී තව කොච්චර මිනිස්සු පාර දෙපැත්තේ නිඳා කරන්නේ, බනින්නේ නැත්. සමහරලාවට ගහන්නත් ඇති ඇඳුම් නැතුව දුවනකොට. හැබැයි මෙහෙම ගියාට පෙර පිනකුත් තිබුණා. මේ ශික්ෂාකාමී භික්ෂූන් අතර අග්‍රස්ථානේ ලබන්න සසර පාරමී පුරාගෙන ආපු කෙනෙක්. එදා පෙර පිනක් තිබිච්ච නිසා අනුකම්පා ඇති උපාසක මහත්මයෙක් ඇඟිල්ල දික් කරා අන්න අර පැත්තට දුවන්න කියලා. පිස්සුවෙන් වගේ දුවගෙන යනකොට පෙර පිනකට ආවේ ජීතවනාරාමේ දම්සභා මණ්ඩපයට. එදා විශාල පිරිසක් බණහන අතරේ දම්සභා මණ්ඩපයට දුවගෙන එනකොට උපාසක මහත්මයෙක් සලුවක් විසි කරා. මේ සලුව බුදුරජාණන් වහන්සේ දකිනකොටම සිහිය ඉපදුනා. උන්වහන්සේ අදිෂ්ඨාන කවදාවත් හිතන්නේ නැතුව ඇති බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා පැවිදි වෙලා රහත් වෙන්න නිවන් දකින්න පිනක් තිබ්බා කියලා. හැබැයි ඒ පින මතු වුණා. එතකොට අපිට පේනවා ජීවිතයේ කෙනෙකුට දැන් මේ සියලු විපත් වෙලා මහපාරට වැටිලා පිස්සු හැදිලා දරුවොත් නැති වෙලා කොහොම හරි ආයම සාසනය තුල නිවන් දකින්න පුළුවන් අවස්ථාව ලැබුණේ බොහොම ධනවත් පවුලක හිටපු කෙනෙක් පටාචාර. ඒ වගේ මහ විශාල මාලිගාවල් වල හිටපු මිනිස්සු එක රැයෙන් මහපාරට වැටෙන්න පුළුවන්. රජකම් කරපු මිනිස්සු එක රැයෙන් යණේනමක් නැතුව මහපාරට වැටෙන්න පුළුවන්. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ කාලේ දඹදිව පාලනය කරපු රජවරු 11 මහා ජනපද හැටියටයි දඹදිව පාලනය අරගෙන ගියේ. ඒ අතර විශාලම රාජ්‍ය තමයි කෝසල රාජ්‍ය, කොසල් රාජ්‍ය. අපේ බුදුරජාණන් වහන්සේ බුදු වෙලා අවුරුදු 19ක් වැඩ හිටියේ සැවැත්නුවර ජේතවනාරාම. ඒ වගේම පූර්වාරාමයේ වස් කාල 6ක් වැඩ හිටියේ. බුදු වෙලා වැඩ හිටි අවුරුදු 45ක කාලෙන් අවුරුදු 25ක්ම සැවැත්නුවර මුල් කරගෙන තමයි බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ. සැවැත්නුවර තමයි කෝසල රාජ්‍ය කොසල් ජනපදයේ අගනගරේ. ඒ නිසා කොසල් රජුරවන්ට නිතර නිතර බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන අවස්ථාව ලැබුණා. බුදුරජාණන් වහන්සේත් එක්ක හිතමිත්තකමක් ඇති වුණා. හැබැයි රජුරෝ බොහොම කාමභෝගී රජ කෙනෙක්. බොහොම සැප සම්පත් වලට බලකාමීට ආස කරපු රජ කෙනෙක්. බුදුරජාණන් වහන්සේ වැසුරු කරා කියලා රජුරෝ බණ භාවනා කරලා නිවන් දකින්න උත්සාහයක් ගත්තේ නැහැ. හැබැයි මේ රජකම් කරත් රජුරවන්ට අවසානින් මැරෙන්න උනේ. කාත් කවුරුත් නැතුව අම්බලමක කොසල් රජුරෝ මැරුණේ. එතකොට අපිට පේනවා රජකම් කරපු දඹදිව වගේ මහ විශාල රාජ්‍යක 11 මහා ජනපද අතර ප්‍රබලම රජා. හැබැයි මේ රජුරෝ කාත් කවුරුත් නැතුව අම්බලමක මැරිලා ගියා. ඒ නිසා කෙනෙක්ගේ ජීවිතේ මාලිගාවේ හිටියත් අපි දන්නේ නැහැ හෙට මොකක් වෙයිද, අනිද්දා මොකක් වෙයිද. මේ පිනේ විපාක අවසන් වෙනකොට එක රැයෙන් ඔත්පල වෙන්න පුළුවන්. තමන්ගේ ගුණ කියපු අය, තමන්ව වර්ණනා කරපු අය, තමන්ගේ හොඳ කියපු මිනිස්සුම තමන්ට ගල් මුල් අරගෙන ඉන්න පුළුවන් ආපස්සට. ඒ නිසා මේ ධර්මතාවය ගැන ඔබ ධර්මයේ තුලින් හිත හදාගන්න දක්ෂ කෙනෙක් නම් අන්න ඒ කෙනා තමයි අකම්පිත හිතක් ඇති කෙනා. ඒතම් මංගල මුත්තමං. ඒ කෙනා මංගල කාරණයක්. ඒ කෙනාට චිත්තං යස්සන කම්පති. හිත කම්පා නොවි අශෝකං විරජං කේ මං කියන විරාජමාන නොසැලී ඉන්න පුළුවන් නම් ඒක මංගල කාරණයක්. ඒ නිසා ලාභ වගේමයි අලාභ. සැප වගේමයි දුක. සැප සම්පත් ලැබෙනවා. සමහරට දරුවෝ සලකන කාලේ ඉන්න පුළුවන්. සලකපු දරුවම එළියට ඇදලා දාන්න පුළුවන් ඊදරි. ඊළඟට තමන්ගේ ස්වාමියා බිරිඳ බොහොම ආදරෙන් ඉන්න පුළුවන්. කාලයක් ආදරෙන් ඉන්නවා. ඒ ස්වාමියාගේම කාලෙකදී මැරුම් කන කාන්තාව ගැන අපිට අහන්න ලැබෙනවා. ඒ නිසා අර සැප සම්පත් ලැබුණා වගේමයි දුක. ඊළඟට බොහොම ගෙවල් දොරවල් ව්‍යාපාර දීපල යාන වාහන ඇතුව සැපසී හිටපු මිනිස්සු සමහරලාට මහපාරේ හිඟා කනවා වෙන්න පුළුවන් අද වෙනවා. අද අනුන්ගෙන් යැපිලා ජීවත් වෙනවා. මේ මිනිස්සු අතර ඔබම මේ සමාජයේ දිහා බලාගෙන බලාගෙන යන්න අටලෝ දහම කියන එක කොයි තරම්නම් අපි කාටත් සාධාරණ දෙයක්. ලාභ වගේමයි අලාභ. සැප වගේමයි දුක. ඒ දුක් දුම්නස් එනකොට හිත හදාගන්න පුළුවන් වෙන්නේ ධර්මයේ දන්න කෙනෙකුට අනිත්‍ය ගැන මෙනෙහි කරපු මේ ලෝක ස්වභාවය අවබෝධ කරගත්ත ආරි සත්‍ය වටහාගත් කෙනෙකුට විතරයි. ඊළඟට නින්දා ප්‍රශංසා. ප්‍රශංසාවට තියෙන ආසාව, කැමැත්ත, ප්‍රසිද්ධ වෙන්න තියෙන ආසාව, කැමැත්ත නිසා මිනිස්සු මොන තරම් දේවල් කරනවද. දැන් බලන්න මිනිස්සු සමහර වෙලාවට දුක් විඳලා කෙනෙක් ඉගෙන ගන්නවා, එක්ක ව්‍යාපාර කරනවා, මේ ඉලක්කේ තියෙන ඉස්සලා දියුණුවේ. ඒ නිසා මුලින් උත්සාහ කරන්නේ දියුණු වෙන්න ඕනේ. ව්‍යාපාරයක් පටන් ගන්න ඕනේ, හම්බ කර ගන්න ඕනේ, දියුණු වෙන්න ඕනේ. එහෙම දියුණු වෙලා අපිකම් ව්‍යාපාර පටන් ගත්තා, දියුණු වුණා, ඔන්න ඒ ව්‍යාපාර ශේෂ්ත්‍රි දැන් ඉහළටම යන්න උත්සාහ කරන. ඊළඟට යාන වාහන ගන්න ආසයි. ඊට පස්සේ ඉස්සෙල්ලා සමහරලාට පුට් සයිකලෙන් පටන් ගත්ත කෙනා වෙන්න පුළුවන්, මෝටර් සයිකලයක් ගන්න. ඊට පස්සේ හිතනවා මට තමයි දැන් ලොකුම වාහනේ තියෙන්නේ. ඊළඟට ඒකත් තවත් ආදායම් වැඩි වෙනකොට තව පොඩි වාහනයක් ගන්න, පොඩි කාර් එකක්. ඊළඟට තව ලොකු වාහනයක් ගන්න. ඔහොම ගිහිල්ලා ඊට පස්සේ යා බලනවා ලෝකේ තියෙන ඉහළම වාහන පරිහරණය කරන්න ඕන. ලෝකේ තියෙන ඉහළම දේවල් පරිහරණය කරන්න ඕන. තමන්ට මිල මුදල් ගොඩාක් ලැබෙනකොට ඊට පස්සේ ඔහු සමාජ තත්ත්වයක් ගැන හිතනවා. මට මගේ තත්ත්වයේ තියෙන්නේ මම පාවිච්චි කරන වාහනේ තුල. මගේ තත්ත්වයේ තියෙන්නේ මම අඳින ඇඳුම තුල. සමහර වෙලාවට ලක්ෂ ගණන් වටින ෂර්ට් හොයන්න. ෂර්ට් එකට අල්ලන බොත්තම රත්තරන් වෙන්න පුළුවන්. ඊළඟට මේ වගේ ඔරලෝසුව සමහරවිට ලක්ෂ 10යි 20යි ඔරලෝසු. එතකොට මේ මට්ටමට සමාජයේ තමන් කැපිලා පේන අනිත් මිනිස්සු අතර වැජබිලා ජීවත් වෙන්න උත්සාහ කරනවා. දැන් ওই ටික කොහොම ලැබුණා කියලා හිතන්න. තමන්ට සල්ලිත් තියෙනවා, ඊළඟට ව්‍යාපාර තියෙනවා, යාන වාහන තියෙනවා, දීපල තියෙනවා. මේ ඔක්කොම ලැබුණාම ඊට පස්සේ හිතනවා මේ ඔක්කොම තිබුණත් වැඩක් නැහැනේ, බලය නැත්නම්. බලයක් ඕනේ. ඒ පිණිස ඊට පස්සේ දේශපාලනය ගැන හිතනවා. දේශපාලනයට යන්න ඕනේ. දේශපාලනයට ගිහිල්ලා බලය හදා ගන්න ඕනේ. අන්න ඒ පිණිස ඊට පස්සේ සැලසුම් කරනවා. ඊට පස්සේ බොරු රඟපෑම් කරන්න පුරුදු වෙනවා. ඒ රඟපෑම් තුල බොරු කියන්න පුරුදු වෙනවා. මිනිස්සුන්ට බොහොම නිකන් උණු වෙච්ච හදවතින් තමන් සම්පූර්ණ අමුතු චරිතයක් හැටියට බලය හොයාගෙන තමන්ගේ ගුණධර්ම බලන සමහර පුද්ගලයෝ දේශපාලනයේ නිසාම රටේ බොහොම ගෞරවනීය චරිත කොච්චරනම් පහත් මට්ටමට වැටෙනවද කියලා. රටේ බොහොම ගෞරවයක් ඇති, බොහොම කීර්තියක් ඇති, මිනිස්සු බොහොම වැඳපු පුදපු ගෞරව කරපු චරිත දේශපාලනය නිසාම සෞත්තු වෙලා යන මිනිස්සු බනිනවා, නින්දා කරන, නම කිව්වක් බනින මිනිස්සු ඉන්න. ඊට කාලෙකට පෙර මිනිස්සු වර්ණා කරලා ෆොටෝ ගහගෙන ගෙවල්වල එහෙම වැඳුම් පිදුම් කරපු චරිත කාලෙකදී තමන්ම ලැජ්ජ වෙලා යනවා. ඇයි ඒ? බලය හොයන්න ගිහිලා වෙච්චදී. මේ වගේ තමන්ට කීර්ති ප්‍රශංසා සමහරලාවට හිතනවා පිරිස මම තනියෙන් වෙනද කොච්චර සල්ලි තිබ්බත් තනියෙන් යන්නේ වාහනේ, කොච්චර වටිනා වාහනයක වුණත් තනියෙන්. දැන් එහෙම නෙමෙයි. හමුදාව පිරිවරාගෙන, පොලිසියෙන් ආරක්ෂකයෝ පිරිවරාගෙන මං නවත්තපුවහම මගේ දොර ඇරලා සර් බහින්න කියනකොට අන්න ඒ මට්ටමට ඒ මවා ගන්නවා තමන්ගේ ජීවිතය තුළ මම මේ විදිහට ඉන්න ඕනේ. දැන් ඔහොම මවාගත්ත සමහර චරිත අපි හිතමු දැන් ප්‍රසිද්ධිය තියෙනවා, කීර්තිය තියෙනවා, ගෞරවය තියෙනවා. දැන් තමන් මවාගෙන ජීවත් වෙන. හැබැයි ඡන්දේ පෙරදිලා ආපහු පල්ලෙහාට වැටෙනකොට සමහරු ලෙඩ වෙනවා. ටික කාලෙකින් එහෙම අර තිබ්බ පෙනුම නැහැ. ඊට පස්සේ ද්වේෂයෙන්, වෛරයෙන් ඊළඟට ලෙඩ වෙලා ටික කාලෙකින් සමහරලාට මැරිලත් යනවා. එතකොට අපිට පේනවා අර එන ප්‍රශ්න දරාගන්න බැරුව තමන්ගේ මුළු ජීවිතේම තමන්ට අහිමි වෙච්ච දේවල් වෙනදා වට කරගෙන හිටපු මිනිස්සු දැන් තමන්ට නැති වෙනකොට, වෙනදා තමන්ගේ ගුණ කියපු මිනිස්සු බැන බැන යනකොට, වෙනදා තිබ්බ බලය, ගෞරවය, ඒ හැකියාව දැන් නැති වෙනකොට ඒක දරාගන්න බැරුව පිස්සු හැදෙන මිනිස්සු කොච්චර ඉන්නවද? නොයේ ප්‍රශ්න ඇති කරගන්න චරිතයින්. ඒ නිසා මේ හැම දිනාටම ධර්මියත් එක්ක ජීවත් වුණා නම් ලාභ අලාභ, සැප දුක, යස ආයස, නින්දා ප්‍රශංසා. එතකොට යස ආයස කියන්නේ, යසස කියන්නේ පරිවාර සම්පත්. සමහර වෙලාවට තමන්ට දරුවෝද, නෑදෑයෝද, යාළු මිත්‍රයෝ, හිතවත් ඕනේ තරම් තමන් වට කරගෙන සිය දහස් ගණන් මිනිස්සු ඉන්න පුළුවන්. සමහරලාට සර් සර් කියාගෙන ඕන තරම් සැලුට් ගහගෙන මිනිස්සු ඉන්න පුළුවන්. හැබැයි ඒ සියලු දෙනාම තමන් අතහැරලා යන දවසක් ඉන්නත් පුළුවන්. සමහර අය ඉන්නවා බොහෝ පිරිස පිරිවරාගෙන හිටපු අය. හැබැයි විශාල ගොඩනැගිලි වල තනියෙන් අවසාන කාලේ ජීවත් වෙනවා. සමහර ලාවට කාත් කවුරුත් නැතුව ජීවත් වෙලා මැරෙනවා ගෙදර. කො දරුවොත් නැහැ, දරුවොත් පිට රටවල් වල. තමන් උදව් කරපු මිනිස්සුත් නැහැ. විශාල ගෙදරක තනියෙන් කවුරු හරි එක්ක වැඩකාරී සේවකේ ඩ්‍රයිවර් කෙනෙක් විතරයි සමහර ලාවට තමන්ට කන්නේ කාරි කඩෙන් ගෙනල්ලා දෙන්නේ. හැබැයි දීපල තියෙනවා, පොත්වල කෝටි ගණන් සල්ලි තියෙනවා. ඒ මොනවා තිබුණත් තනි වෙච්ච ජීවිතයක්. අන්න ඒ වගේ පිරිස තමන් පිරිවරාගෙන හිටියා වගේමයි කාත් කවුරුත් නැතුව ජීවිතේ තනි වෙන දවසක් එන්නත් පුළුවන්. ඒ නිසා මේ සියල්ල නිතර හිතන කෙනා මේක තමයි ජීවිතේ කියන්නේ. අපි ඉපදුනා නම් අපිට ඔය අටලෝ දහමින් පැනලා යන්න පුළුවන් කමක් නැහැ. ලාභ අලාභ, නින්දා ප්‍රශංසා, සැප දුක, යස ආයස. ඊළඟට ඔබ හිතන්න කවුද බලාපොරොත්තුනේ මේ වගේ නායකයෙක් ගිහිල්ලා මිනිස්සු කොච්චරනම් පීඩාවට පත් වුණා. සමහර වෙලාවට හිතන්න ඇති සුනාමි ආපු කාලේ මිනිස්සුන්ගේ ගෙවල් යට වෙනකොට කඳු උඩ ඉන්න මිනිස්සු හිතා ගන්නවා අපේ නම් ගෙවල් තියෙන්නේ උඩ. ඔයිට වඩා විශාල සුනාමියක් ආවත් අපේ ගෙවල් ටික නම් බේරිලා. අපි තමයි ආරක්ෂිත තැනක ගිහ හදාගත්. එහෙම හිතපු මිනිස්සු සමහර වෙලාවට ඒ ගෙවල් පිටින්ම නාය ගිහිල්ලා පස් කඳු වලට යට වෙලා මැරෙන. සමහර වෙලාවට ඒව බලලා තව කෙනෙක් හිතන්න පුළුවන් කඳු උඩ නම් ගෙවල් හදන්න හොඳ නැහැ. ගුණ නාය යනවා දැක්කම මිනිස්සුන්ට වෙච්ච දේ. ඒ නිසා පහත් තැනක තමයි මේ නාය යන්නේ නැති තැනක ගිහ හදාගන්න. අපි ඉන්න තැන කොච්චර වටිනවද කියලා එහෙම හිතපු මිනිස්සු සමහර වෙලාවට ගම් වතුරෙන් ගෙවල් යට වෙලා යනවා. එක්ක භූමිකම්පාවල් වලින් යට වෙන. සමහර ලාවට ආරක්ෂිතයි කියලා හිතාගෙන සමහර තැන්වල ගෙවල් හදාගන්න. හැබැයි එතනම Tamanට විනාශයක් ගෙන දෙන. ඒ වගේ අපේ ජීවිතේ අපි කොතන ගියත් අපිට මේ ලෝක ධර්මතාවයෙන් බේරෙන්න පුළුවන් කමක් නැහැ. දැන් ඔබ හිතන්න සුප්‍රබුද්ධ රජුරෝ ගැන. සුප්‍රබුද්ධ රජුරෝ බුදුරජාණන් වහන්සේට පාර වළක්වලා නින්දා පහස කරලා බොහෝ විශාල අකුසලයක් කරගත්. ඒ බරපතල අකුසලී විපාකේ අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරා, මහණෙනි සුප්‍රබුද්ධ රජුරෝ බුදු කෙනෙකුට මග අහුරලා පාර වළක්වලා බුදු කෙනෙක්ව ආපහු හැරෙව්වා. නින්දා පහස කළා, මීරස් කරගත් අකුසලී දින හතක් තුල විපාක දෙන බරපතල අකුසලයක්. රජුරෝ තව දින හතකින් මාලිගාවේ පිය ගැට පෙළ ළඟදී පොළොව පලාගෙනම අපායට යනවා කියලා බුදුමුවින් බුදුරජාණන් වහන්සේ දේශනා කරා. කල්ැතුවම දින හතකට කලින් බුදුරජාණන් වහන්සේ වෙන දේ කිව්වා. දැන් මේක දැනගත් රජුරෝ කැමති වුණේ නැහැ නේ. එහෙනම් එතනටම වෙලා හිටියේ නැහැ නේ. ආ දවස් 7 එනකන් ගිහිල්ලා පිය ගැට පෙළ ළඟම හිටියේ නැහැ නේ පොළොව පුපුරනක. රජුරෝ හිතුවා, මම එහෙමනම් ඔතනට එන්නෙම නැහැ. දවස් 7 පණිනකම් මං ඔය පළාතටවත් එන්නේ නැහැ කියලා මාලිගාවේ උඩුමහල් තලයට නැග්, තට්ටු ගානක් උඩටම නැග්. නැගලා කන්න බොන්න බඩුද කෑම බීම ඔක්කොම උඩට අරගෙන දොරටුවෙන් දොරටුවට පඩි පෙළ ළඟ ආරක්ෂකයෝ තිබ්බා. ඒ තිබ්බේ තමන් බැරි වෙලා හරි අමතක වෙලා පල්ලෙහාට බැහැගෙන ඉන්න ආවොත් ආරක්ෂකයෝ දකින්න කොට හරි මට මතක් කියනවා පල්ලට බහින්න හොඳ නැහැ. දවස් 7ක් තුල මම මෙන්න මේ පිය ගැට පෙළ ළඟදී පොළොවට අඩිය තියෙනකොට පොළොව පලාගෙන යනවා කියලා බුදුරජාණන් වහන්සේ මෙහෙම කතාවක් කියලා තියෙනවා. ඕකෙන් මම බේරෙනවා, මං ඕක බොරුවක් කරනවා කියලා තමයි සුප්‍රබුද්ධ රජුරෝ මාලිගාවේ උඩටම නැගලා හිටියේ. දවසක් හිටියා, දෙකක් හිටියා, තුනක් හිටියා, 4, 5, 6 හත්වෙනි දවස. දැන් හත්වෙනි දවසේවත් හිතන්න නැතුව ඇති. ඒත් හිතන්න ඇති අද දවස ගෙවුනට පස්සේ ඕක ඉවරයි. අද දවස කොහොම හරි පැන ගන්න. ඔන්න අද තමයි හොඳම තීරණාත්මක දවස. මම බහින් නෑ කිය කී ඉන්නේ නැති. හැබැයි ඒ වෙලාවට කර්මානුරූපිය නොසිතන විදිහට ක්‍රමයේ යෙදුණා. රජ්ජුරුවන්ගේ රාජකීය හස්තියක් කුලප්පු වුණා. රජ්ජුරුවන්ගේ අශ්වයක් කුලප්පු වුණා. මාලිගා වටේ දුවන ඇතා තාප්පු පෙරලනවා, කණුව වලට අණිනවා, බිත්ති පෙරලනවා. ඇද්ගොව කාටවත් මේ ඇතාව දමනය කරගන්න බෑ. රජ්ජුරුව උඩ ඉඳන් කෑ ගහනවා පහළ බලාගෙන උඩුමහලේ ඉඳන් කාටවත් ඇහෙන්නේ. මෙහෙම වෙනකොට රජ්ජුරුවන්ට කේන්තිය වැඩි වුණා. උන් හිටි තැන් අමතක වුණා. රජ්ජුරුවන්ගේ හිත අර සියල්ල අමතක වුණා. කෑ ගහනවා කාටවත් ඇහෙන්නේ නැහැ. පහළට දුවගෙන ආව උඩුමහලේ ඉඳන් අර දොරටු ළඟ ඉන්න අමාත්‍යවරු සේවකයෝ ආරක්ෂකයෝ තිබ්බට ඒ අය තල්ලු කරගෙන පල්ලෙහාට දුවගෙන ආවා. එහෙම ඇවිල්ලා අර පිය ගැට පෙළ ළඟදී පොළොවට අඩිය තියනකොටම විශාල ගිනි ජාලාවක් මැවිලා අපායට ඇදගෙන ගියා. බුදුරජාණන් වහන්සේ ওই මුල් කරගෙන දේශනා කරනවා, න අන්තලික්කේන සමුද්ද මජ්ජේ. අන්තලික්කේන අහසේ හැංගිලා බේරෙන්න තැනක් නැහැ. සමුද්ද මජ්ජේ මුහුදට ගිහිල්ලා හැංගිලා බේරෙන්න බෑ. සමහර කෙනෙක් හිතන්න පුළුවා අහසට ගියොත් බේරෙන්න පුළුවන් වෙයි. ගුවන් යානා වලින් කොච්චරනම් ජීවිත විනාශ වෙනවද? සමහර වෙලාවට අහසින් ගිහිල්ලා ජීවිත විනාශ වෙච්ච කොච්චර ඉන්නවද? ඒ නිසා අහසින් ගියත් බේරෙන්න කර්ම විපාක එනකොට ජීවිත විනාශ වෙන කරුණු වේදෙන්න පුළුවන්. මුහුද මැද්දේ කෙනෙක් හිතන්න පුළුවන් දූපතකට යන්න ඕනේ, වෙන රටකට පැන ගන්න ඕනේ, නැවකින් හරි ගිහිල්ලා බෝට්ටුවකින් හරි ගිහිල්ලා මුහුද මැද්දට වෙලා ඉන්න ඕනේ, එතකොට මට බේරෙන්න පුළුවන්. න සමුද්ද මජ්ජේ, මුහුද මැද්දේ බේරිලා අකුසල් වලින් බේරෙන්න තැනක් නැහැ කිය. න පබ්බතානං විවරම් පවිස්ස. පර්වතයක් ඇතුලේ ගල් ගුහාවක් ඇතුලේ බේරෙන්න තැනක් නැහැ කිය. තමන් ගල් ගුහාවක් හරි පොළොව ඇතුලේ හරි සමහර වෙලාවට ඔබට මතක ඇති මීට අවුරුදු කීපයකට පෙර මේ ලෝකෙම යම් බොරු ප්‍රචාරයක් යම් බටහිර රටවල් අරගෙන ගියා ලෝක විනාශයක් වෙනවා. 2012 දොළොස්වෙනි මාසේ දොළොස්වෙනිදා මේ මායාවරුන්ගේ දින දර්ශනයක් එක්ක ලෝක විනාශයක් වෙනවා කියලා. ඒවට චිත්‍රපටි හැදුවා. මිනිස්සුන්ගේ මනස ඒ විදිහට සකස් කරලා ඒවැම් මොකද කරේ සමහරු ලෝක විනාශයෙන් බේරෙන්න ලෝකෙම විනාශ වෙනකොට බේරෙන්න ක්‍රම. සමහර රටවල් වල පොළොව ඇතුලේ ගොඩනැගිලි හැදුවා. ඒවා විකුණගත්. ඒවෙන් සමහර ව්‍යාපාර ගොඩනගා ගත්ත සමහරු. එතකොට මේ ධර්මයක් නොදන්න සමහර මිනිස්සු පොළොව ඇතුළට හරි ගිහිල්ලා ඒ වෙලාවට බේරෙන්න ඒව මිල දීලා ගත්ත. පොළොව ඇතුලේ විශාල කොන්ක්‍රීට් අඩි ගණන් මහත කොන්ක්‍රීට් දාලා පොළොව ඇතුලේ ගෙවල් හැදුවා. ඊළඟට සමහර ආයතන හෙල්මට් වගේක් හදලා තිබුණා ඔළුව විතරක් බේරන. කඳ නැතුව ඔළුව බේරගන්නේ. ඔබ දකින්න ඇති ඔබ අන්තර්ජාලයට ගිහිල්ලා ඔය ගැන හොයන්නේ ඒ කාලේ. එතකොට මේ වගේ නොයේක් විදිහේ එක එක මිනිස්සු මුලා කරන්න සමහරු පටන් ගත්. හැබැයි මිනිස්සු මේවා විශ්වාස කරන සමහර ආයතන දැනටත් අද මේ වෙනකොට ලෝකේ සමහරු හඳේ කොටස් කරලා ඉඩම් විකුණනවා. සමහරු අනාගතේ මේ හඳේ මේ විදිහට ජනාවාස ඇති වෙනවා කියලා දැම්මම මෙහි උප්පු දීලා ඉඩම් විකුණලා ඒවෙන් හම්බ කරන සමහර ව්‍යාපාර තියෙන ලෝකේ සමහර රටවල. එතකොට කෙනෙක් හිතනවා අවිද්‍යාවෙන් අන්ධ වෙච්ච කෙනා හිතනවා මේ මනුස්ස ලෝකේ ඉස්සරහට විශාල විනාශයක් ආවොත් හඳට ගිහිල්ලා එහි ජීවත් වෙන්න පුළුවන් වෙයි. දැම්ම ඉඩම් කැලක් අරන් දා ගන්න ඕනේ. එතකොට බලන්න මේ අවිද්‍යාවත් එක්ක මිනිස්සු මොනතරම් මුලාවල් වලට පත් වෙනවද. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපිට ලෝකෙ කොහෙවත් මේ අටලෝ දහමින් තොරව අපිට බේරිලා ජීවත් වෙන්න පුළුවන් තැනක් ලෝකෙ කොහෙවත් නැහැ. ඒ නිසා අපි මේ ජීවත් වෙන්නෙම විපත් බහුල කාලේ. කවදා කොතන කොයි මොහොතේ හෝ භූමිකම්පාවකින් නායාමකින් මුහුදු ගොඩ ගැලීමකින් සුලිසුලං කුණාටු වගේ විපත්වලින් ස්වභාවික විපත්වලින් අපේ ජීවිත විනාශ වෙන්න පුළුවන්. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් තියෙනවා අංගුත්තර නිකායේ අනාගත බය සූත්‍රේ. ඒකේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි අනාගතය ගැන හැම වෙලෙම මේ විදිහට හිතලා බියක් උපදවාගෙන වීරිය වඩන්න. ඒ කොහොමද කෙලෙස් සහිතව ජීවත් වීම තුළ මාව දරුණු අමනුෂ්‍යයෙකුට ගොදුරක් වෙලා මගේ ජීවිතේ විනාශ වෙන්න පුළුවන්. ඒ නිසා මං අප්‍රමාදීව ධර්මයේ දියුණු කරනවා කියලා වීරිය වඩන්න. මොකද අමනුෂ්‍යයෙකුට ගොදුරක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට ගොඩනගපු සියල්ල විනාශ වෙන්න පුළුවන් අමනුෂ්‍ය ගොදුරක්. දැන් බලන්න විශාලා මහනුවර රෝග දුර්භික්ෂ අමනුෂ්‍ය. එතනත් අමනුෂ්‍ය ප්‍රශ්නයක් ඇති වුණා. ඒ නිසා ස්වභාවික විපත් වගේම නොපෙනෙන බලවේගවලින් ජීවිත විනාශ වෙන්න පුළුවන්. ඒ අනතුරත් අපට තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි අප්‍රමාදීව ගුණධර්ම පුරන් කෙලෙස් සහිතව ජීවත් වීම තුළ දුස්සීලව ජීවත් වීම තුළ අකුසල් බලවත් වීම තුළ අමනුෂ්‍යයෙකුට ගොදුරු වෙලා මගේ ජීවිතේ විනාශ වෙන්න පුළුවන්. එක්ක ස්වභාවික විපතකින් තමන්ගේ ජීවිතේ දීපල ගොඩනගපු දේවල් සියල්ල විනාශ වෙලා යන්න පුළුවන්. මේ විදියට හිතමින් අප්‍රමාදීව ධර්මාවබෝධයට වීරිය වඩන්න කියන පිංගතුනේ මේ ලෝක ධර්මතාවයන් ඉදිරියේ දැන් බලන්න ඔබට තේරෙනවා ඇති අපි ඉපදුනානං අපිට මේ ලෝක ධර්මතාවයෙන් බේරෙන්න බෑ. ඉපදුනානං වයසට යනවා. ඉපදුනානං නොයේක් ලෙඩ රෝග හැදෙනවා. ඉපදුනානං දවසින් දවස මරණයට ලං වෙනවා. ප්‍රියයන්ගෙන් වෙන් වෙන්න සිද්ධ වෙනවා. අප්‍රියයන් සමග එකට ජීවත් වෙන්න සිද්ධ වෙනවා. දුක් විඳින්න සිද්ධ වෙනවා. අඬන්න වෙනවා. හූල්ලනවා. ඔළුවේත් ගහගන්න සමහරු පපුවට ගහගන්නවා. නංගොත් කිය කිය විලාප දීදී අඬනවා වැළපෙනවා. ඊළඟට මේ සියලු දේවල් විඳ විඳ ගිහිල්ලා සියල් අතහැරලා සතර අපායේ මහගෙදර කරගත්ත සංසාර ගමනකට වැටෙන්න සිද්ධ වෙනවා. මේ ජීවත් වෙන කාලය තුල කොයිතරම් අටලෝ දහම එක්ක ලාභ අලාභ සැප දුක නින්දා ප්‍රශංසා මේ සියල්ලත් එක්ක මොනතරම් දුක් විඳ විඳ යන සංසාර ගමනක්ද තියෙන්නේ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ වදාළේ මහණෙනි අප්‍රමාදීව ධර්මය දියුණු කරගන්න මහන්සිවෙන්. අප්‍රමාදීව ධර්මය කරායන් මේ භයානක සසර ගමනේ අනතුර බුදු කෙනෙක් තරම් මේ ලෝකෙ මිනිස්සු දන්නවන. ඒ කෙනා හිස ගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්සිනා වගේ. ආයුධයකින් පහරක් කාපු කෙනෙක් තුවාලයක් සනීප කරගන්න වෙහෙසෙනවා වගේ ධර්මාවබෝධයට මහන්සි වෙනවා. ධර්මයම අවබෝධ කරගන්න මහන්සි ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ වදා. ඒ නිසා අපේ ජීවිතවල අපි අප්‍රමාදීව ධර්මාවබෝධයේ පිණිස වීරිය වඩන්නට ඕනේ. නින්දා අපහාස කරදර ප්‍රශ්න හොඳ කරත් බණිනවා. ඊළඟට කොච්චර යහපත් දේවල් කරත් ඔබට දැන් මිනිස්සු අපිට කියන අනේ හාඳුනේ ඇයි අපිටම මෙහෙම වෙන්නේ? ඇයි හොඳට ඉන්න අපිටම මෙහෙම වෙන්නේ? ඒක තමයි ලෝකේ ස්වභාවය. මේ ලෝකේ කවදාවත් සාධාරණයක් කොහින්වත් බලාපොරොත්තු වෙන්නේ. එහෙම සාධාරණ ලෝකයක් නම් අපි කවුරුත් මේ ලෝකේ දුකයි කියලා හිතන්නේ නැහනේ. මේක සාධාරණ නම් මේ ලෝකේ සැපයක් නම් තියෙන්නේ. ඉතින් මේකේ ඉන්නවනේ කවුද නිවන් දකින්නේ එහෙනම්? මේකට ඇලුම් කරනවා, මේක වර්ණා කර කර මේ ලෝකෙම ඇලුම් කර කර වර්ණා කර කර මේකෙම ඉන්න පුළුවන්. මේකේ සාධාරණ සාධාරණයක් නැහැ. මේ ලෝකේ අසාධාරණකම් පිරিলা. ඒ නිසා අපිට ජීවත් වෙන්නේ කෙලෙස් බලවත් වෙච්ච මිනිස්සු එක්ක. එන්නේ ඉන්න සත්තු වගේ මිනිස්සු එක්ක අපිට ජීවත් වෙන්න වෙන්නේ. ඔබට පේනවා ඇති අපි මේ මිනිස් ආවිෂ පිරිහිලා අවුරුදු 100 න් පල්ලෙහාට පිරිහිගෙන යන කාලය. අනාගතයේ පරම්පරාවෙන් පරම්පරාවට ආවිෂ පිරිහිලා මිනිස් ආවිෂ අවුරුදු 10ට ආසන්න වෙනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනාගතේ ඔබේ අනාගත දරු මුණුබුරු පරම්පරා ගානක් යනකොට තව අවුරුදු 2000ක් 3000ක් යනකොට මේ ආවිෂත් පිරිහිලා අවුරුදු 10ට මිනිස් ආවිෂ බහින කාලයක් එනවා. එදාට මේ ලෝකේ එල්ලුවෝ බල්ලෝ බලල්ලු තිරිසන්නුන් තන්තයි කියන මිනිස්සුන්ගේ ජීවිත සත්තු වගේ විකෘති රාගයකින් යුක්තයි, විකෘති ද්වේෂයකින් යුක්තයි, විකෘති මෝහයකින් යුක්තයි. ඒ නිසා මිනිස්සු කෙලෙස් වලින් විකෘති වෙච්ච ලේ පිපාසිත ආසාවන් තුල ජීවත් වෙන එහෙම ලෝකයක තමයි අනාගත ලෝකයාට තව තවත් ජීවත් වෙන්න වෙන්නේ. ඒ නිසා හැබැයි අපි දැන් මේ යුගයේ තුල යම් වාසනාවන්ත පිරිසක්. ඒකට හේතුව මඩගොඩක හිටියත් අපිට නිලුමක් වෙන්න පුළුවන්. බුදු කෙනෙක්ගේ ධර්මයක් අපිට අහන්න ලැබෙන කාලයක්. ඒ මඩගොඩේම නිලුමක් හැටියට අපිට මතුවෙලා අපේ ජීවිතේ සුවඳවත් කරගන්න බබලවා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කෙනෙකුට පෙර පිනකට තමයි බුද්ධ ශාසනයක් මුණ ගැහෙන්නේ. පුබ්බේච කත පුඤ්ඤතා. ඔබ කවුරුත් පෙර පින් කරපු පිරිසක්. ඒ නිසා පතිරූප දේශ වාසෝ සුදුසු රටක සුදුසු ප්‍රදේශයක සුදුසු ගමක ඉපදුණා. දැන් මේ ගුවන් විදුලිය යන බණක් හරි ඔබට අහන්න ලැබෙනවා. මේ බණපදයක් ඇහෙන්නේ නැති මිනිස්සු ලෝකෙ කොච්චර ඉන්නවද? පින්පව් දන්නේ නැහැ, කර්ම කර්මඵල දන්නේ නැහැ, හොඳ නරක දන්නේ නැහැ, යහපත අයහපත දන්නේ නැහැ, අටලෝ දහම ගැන හිත හදාගන්න හැටි කිසිම දෙයක් දන්නේ නැහැ. සමහර ප්‍රශ්න ඉදිරියේ ඔවුන්ම සමාජයේ විසින්ම විනාශයට අරගෙන යන. දැන් බලන්න ඉන්දියාවේ සමහර ප්‍රදේශ තියෙනවා තමන්ගේ ස්වාමියා මැරුණට පස්සේ බිරිඳ අනිවාර්යෙන් ගින්නට පනින්න ඕන. ඒක පති පූජාව කියලා තාමත් සමහර ප්‍රදේශවල ලෝකෙ මොන මානව හිමිකම් කතා කරත් ඒ නෑදෑයෝ අල්ලලා බලෙන් හරි ගින්නට තල්ලු කරන. ඒක තමයි තමන්ගේ මැරිච්ච ස්වාමියා වෙනුවෙන් බිරිඳක් කරන ඒ පති පූජාව. එතකොට හිතන්න මේ මිනිස්සයා මැරෙන්න යනකොට බිරිඳ කොච්චර මෙරි මෙරි ජීවත් වෙනවද කියලා. ගින්නට පණිනවා කියන්නේ ගින්නෙන් පිච්චෙනකොට කොච්චර වේදනාවක්ද? ස්වාමියා මැරිච්ච මොහොතේ ඉඳන් බිරිඳ මොනතරම් මේ දුකකටද ඇදලා දාන්නේ. එතකොට එවැනි පළාත් තියෙනවා මේ ලෝකේ. සත්තු වගේ ජීවත් වෙන මිනිස්සු ඉන්න රටවල් තියෙනවා. ඒ නිසා එවැනි රටක, එවැනි ප්‍රදේශයක, එවැනි ලෝකයක උපදින්න නැතුව බුදු කෙනෙක්ගේ බණපදයක් අහන්න පුළුවන් රටක, ගමක, පළාතක ඔබ ඉපදුනා. ඔබ පෙර පින් ඇති පිරිසක්. පුබ්බේච කත පුඤ්ඤතා. හැබැයි මේ ලැබිච්ච අවස්ථාවේ ඔබට ධර්මයේ දියුණු කරගන්න අවශ්‍ය බාහිර අංග දෙකම දැන් තියෙනවා. කල්යාණ මිත්‍ර සේවනයයි, සද්ධර්ම ශ්‍රවණයයි හොඳටම ලැබිලා තියෙනවා. කල්යාණ මිත්‍රයන්ගෙන් තමයි සද්ධර්මය අහන්න ලැබෙන්නේ. ඔබට මේ රටේ මේ වෙනකොට සද්ධර්ම ශ්‍රවණය හොඳටම ලැබෙන කාලයක්. කල්යාණ මිත්‍ර සේවනයේ තියෙන බණහන අය ගුණධර්ම දියුණු කරන නිවන් දකින්න ඕනෑ කියන හැඟීම තියෙන කීප දෙනෙක් හරි අතරින් පතර ඉන්නවා. හැබැයි ඒ ධර්මය අවබෝධ කරගන්න නම් ඔබ තුල ඇති කරගත යුතු අංග දෙකක් තියෙනවා. අන්නේ කරුණු දෙක ඔබ අප්‍රමාදීව ඇති කරගත්තොත් ඔබට අටලෝ දහම ඉදිරියේ කම්පා නොවෙන අකම්පිත කෙනෙක් වෙන්නත් පුළුවන්, ධර්මය අවබෝධ කරගන්නත්. ඒ තමයි යෝනිසෝ මනසිකාරයත් ධම්මානුධම්ම ප්‍රතිපදාවත්. යෝනිසෝ මනසිකාරය කියන්නේ ඔබ අහන ධර්මය නුවණින් විමසීමේ දක්ෂතාවය. ඒ අහන ධර්මය ඔබේ ජීවිතයට ගලපමින් හැම වෙලේම විමසන්න. එහෙම විමස විමස බලන්න. ඊළඟට ධම්මානුධම්ම ප්‍රතිපදාව කියන්නේ ඒ ධර්මයට අනුකූල ජීවිතයක් ඔබ ගත කරන්න. ඔන්න ඔය කරුණු දෙක ඔබ විසින් ඇතිකරගත යුතු කාරණා දෙකක්. බුදුරජාණන් වහන්සේ වදාලා තුම් හේ කිච්ඡං ආතප්පං, මහණෙනි ඔබමයි මේක කරගත යුතු. අක්ඛාතාරෝ තථාගත, බුදුරජාණන් වහන්සේලා කරන්නේ මග පෙන්නනවා, පාර කියලා දෙනවා, මග කියනවා විතරයි. බලෙන් නිවන් දක්වන්න බෑ. ඒ නිසා ඔබට බුදු කෙනෙක්ගේ ධර්මය අහන්න ලැබෙනවා. නිවන් මාර්ගයේ පැහැදිලි ඔබට වර්තමානයේ ධර්මීය හොයන කෙනෙකුට, ධර්මීය අධ්‍යයනය කරන කෙනෙකුට, බණහන කෙනෙකුට ඒ යා යුතු නිවන් මඟ පැහැදිලිව තියෙනවා. හැබැයි ඒ මාර්ගය යනවද, සීල් රකින්නවද නැද්ද, අපායට යනවද, දිව්‍ය ලෝකේ යනවද, නිවන කරා යනවද, ආර්ය අෂ්ටාංගික මාර්ගේ වඩනවද, ඒ සියල්ල ඔබ විසින් තීරණය කර යුතු දෙයක්. ඒ නිසා තුම් හේ කිච්ඡං ආතප්, මහණෙනි ඔබමයි මේක කරගත යුතු. අක්ඛාතාරෝ තථාගත, බුදුරජාණන් වහන්සේලා මග පෙන්නනවා, පාර කියලා දෙනවා, නිවන් මග පෙන්නනවා පමණයි. ඒ නිසා ඔබ විසින් අප්‍රමාදීව මේ ධර්මයේ නුවණින් විමසමින් ඔබේ ජීවිතයේ තුල ධර්මයේ ඇති කරගත්තොත් ඔබ යෝනිසෝ මනසිකාරයේ දෙන දක්ෂ කෙනෙක් නම්, ඔබ ධර්මීයට අනුකූලව ජීවත් වෙන්න පුරුදු වෙනවා නම්, ධම්මානුධම්ම ප්‍රතිපදාවක යෙදෙනවා නම්, අන්න ඔබ පියවරෙන් පියවර ධර්මාවබෝධයේ පැත්තට ගමන් කරන කෙනෙක්. ඔබ පියවරෙන් පියවර නිවන පැත්තට යන කෙනෙක්. ඔබ පියවරෙන් පියවර මේ ලෝක ධර්මතාවයේ ඉදිරියේ අකම්පිත හිතක් ඇති කරගන්න, ඔබේ හිත දියුණු කරගන්න, බලවත් කරගන්න, ඔබ ඔබේ ජීවිතය තුළ ආරක්ෂාව හදාගන්න කෙනෙක්. අන්න ඒ කෙනා ධර්මාවබෝධයෙන් යුතු කෙනාමයි මේ ලෝක ධර්මතාවයේ ඉදිරියේ ලාභ අලාභ නින්දා ප්‍රශංසා සැප දුක යසායස මේ සියල්ල ඉදිරියේ චිත්තං යස්සන කම්පති. එයාගේ හිත කම්පා නොවි අශෝකං විරජං කේමා, මොන දේ වුණත් ලෝකෙම විනාශ වෙලා ගියත්, මොන ප්‍රශ්නාවත්, මොන කරදරාවත්, කොච්චර නින්දා පහසාවත් ඒ සියල්ල ඉදිරියේ අශෝකං විරජං කේමං විරාජමානව නොසැලී නිවන කරා යන දක්ෂ කෙනෙක් බවට පත් වෙන. ඒක මංගල කාරණයක් හැටියටයි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරේ. ඉතින් ඒ නිසා මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ තුල ඔබ හැම දිනාම අප්‍රමාදී වෙන්න, අප්‍රමාදීව සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන මේ මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර ඔබ හැම දිනාටම සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මීම අවබෝධ කරගන්න වාසනාවම ලැබීවා ලැබීවා ලැබීවා කියලා අපි ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් පින්තුනි, අද මේ උතුම් ධර්ම දේශනාවෙන් අපි රැස් කරගත්ත සියලු පින පින් කැමති සියලු දෙවියන්ට අපි අනුමෝදන් කරමු. දෙවියෝ සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍යස ඉසුර වර්ධනය කරගෙන සියලු දෙවියෝ උතුම් නිවනටම පත් වේවා කියලා සාදු කියලා අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.
1: ඒ අවසන් වූයේ සිදුල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලැබූ ධර්මානු ශාසනාවයි. සදහවත් පින්වත් ඔබට සිදුල ගුවන් විදුලිය ඔස්සේ ප්‍රචාරය කරන අපගේ ධර්ම දේශනා පින්කම් සඳහා බැතිබර දායකත්වය දැන් ලබා දිය හැකියි. ඒ සඳහා විමසීම් 077 912 47 15 077 6040160 දුරකථන අංක මගින්ද 071-8027-197 වට්සප් අංකය මගින්ද නැතහොත් chandana.sudila@gmail.com විද්‍යුත් තැපැල් ලිපිනයෙන්ද විමසා ඔබට අපගේ ධර්මදේශනා පින්කම් සමග බැතිබර දායකත්වය ලබා දිය හැකියි. සබ්බදානං ධම්මදානං ජිනාති. සියලු දානයන් අතර ධර්ම
2: දානය සමගයි ඔබ රැඳී සිටින්නේ.
3: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන්විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදිල ගුවන්විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන්විදුලිය සමගයි.

පින්වත ගමේ එහෙම නැත්තම් කැලෑවේ වනාන්තරයේ හෝ එහෙම නැත්තම් වලක හෝ ගොඩක වෙන යම් තැනක හෝ රහතන් වහන්සේලා වාසය කරනවද? ඒ බිම ඉතා රමණීයම වන්නේ ධම්මපදය අරහන්තවා.

0: ප්‍රඥාවේ තොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

පින්වත සරුදේ සරු හැටියටත් නිසරුදේ නිසරු හැටියටත් හැඳිනගෙන නිවැරදි කල්පනාවල යෙදෙන පින්වත් හැමදිනම සරුදයක්ම ලබන්නේ දියුණුවක්ම ලබන්නේ එය ලෞතුරු ධර්මයයි ධම්මපදය යමකව

0: පව් කරන්නා මෙලොවත් ශෝක කරයි. ඒ වගේම පරලොවත් ශෝක කරයි. දෙලොවම ශෝක කරයි. ඒ තමාගේ කිලිටි කර්මය දැක තවදුරටත් ශෝක කරනවා. එහෙයින් ඒ තැනැත්තාගේ ජීවිතය හැමදාම මහා පව්කාර ආකාරයට විඳවන. ඔබත් මේ ආකාරයට ශෝක නොකර යහතින් ජීවත් වෙන්න. ධම්මපදය යමකෝ.
1: ඉන්දිකට පූජා කිරීමේ විපාක. විපස්සී බුදුරජාණන් වහන්සේගේ සමයේ සුචිදායක නමින් හාමුදුරු කෙනෙක් වැඩ සිටියා. එක දවසක් සුචිදායක ස්වාමින් වහන්සේ විපස්සී බුදුරජාණන් වහන්සේට ඉන්දිකට පූජා කළා. පින්වතුනි, ඒ පිනෙන් හත්වාරයක් සක්විති රජ ලැබුණා. පිනින්දවත් චපදානයට අනුව මෙන්න මේ ආකාරයෙන් විපාකද ලැබී තිබෙනවා. කුකුස් සිඳලීමේ ශක්තිය ලැබීම, ඒ කියන්නේ සැකය නැති කිරීමේ හැකියාව ඇතිවීම, විශිෂ්ට වූ රූප සම්පත්තියක් ලැබී කටයුතු කිරීම, බොහෝ භවභෝග සම්පත් ඇත්තෙකු බවට පත්වීම, තීක්ෂණ නුවණක් ඇත්තෙකු බවට පත්වීම, ගැඹුරු වූ සියුම් වූ ධර්ම කරුණු කාරණා වහා වටහාගෙන ධර්මය අවබෝධ කර ගැනීමේ ශක්තිය ඇත්තෙකු බවට පත්වෙනවා. ඉඳිකට පූජා කිරීමේ ආනිසංසවාසී. ඔබ ඒ පුංචි දෙය පූජා කරනවා ඇති. නමුත් ඔබෙහි ආනිසංස නොදන්නවා ඇති. නොදන්න ආනිසංස දැනගත් මොහොතේද පින්වතුනි ඔබ හැබැයි සිත ශ්‍රේෂ්ඨ කරගෙන ඒ උතුම් පූජාව සිදු කරන්න. අන්න එවිට ඔබට මේ කියන ආනිසංස සමුදාය ලබා ගන්නට පුළුවන්. නිර්වාණ අවබෝධය ලැබෙන තෙක් අපි මේ සංසාරයේ ගමන් කරනවා. ධර්මය අවබෝධ වෙන තෙක් මේ සංසාරයේ අපි ගමන් කරනවා. අන්න ඒ උපදින ආත්ම භාවයන් වල අපිට මේ කියන ආනිසංස ලබාගෙන ජීවත් වෙන්න පුළුවන්කම ලැබුණොත් පින්වතුනි අපිට මේ සසර ගමන කෙටි කරගන්න පුළුවන්. එනිසා ඔබ පූජා කරන දේ ඔබේ සිත තුල සකස් කරගෙන පූජා කරන්න. ඔබට හි ආනිසංස ලබා ගන්නට පුළුවන්.
2: සුදිල ගුවන් විදුලිය
3: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
4: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම.

ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැති. සුදුල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන් විදුලිය සමගයි.

0: විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

අන්ධකාරයෙහි අස්වලෝමයක් දුර සිට විදින කල්හි ඉතා සුළු ප්‍රමාද දෝෂයකින් උවද එය වැරදී යා හැකිය. විදුලිය හා සමාන මේ ශරීරය ලබාගත් විටදී පින් සිදු නොකළහොත් ස්වර්ග මොක්ෂ සම්පත් වැරදී යන්නේ.

0: පින්වත මහා ගම් වතුරක් නිදිගත් ගමක් ගසා හරින්නාක් මේ පස් කම් නැමැති මල්ම රැස්කරන අකුසලම රැස්කරන එහිම ඇලුනු සිත් ඇති මිනිසා මරුවා ඇදගෙන යන්නේ ධම්මපදය කුප්පවග්ග
1: සුදුල ගුවන් විදුලිය සංගයි ඔබ රැඳී සිටින්නේ.

0: සුදි ලදුවන් විදිය සමඟයි ඔබ රැඳී සිටින්නේ. ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදිල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලිය සමගයි.
1: සුදිල ගුවන් විදුලිය ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ.
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

පින්වත කවරෙක් මේ ආත්මභාවය නැමැති පොළවත් යම ලෝකය එහෙම නැත්නම් සතර ආපායත් දෙව්ලොව සහිත වූ මිනිස් ලොවත් ජය ගන්නේ දක්ෂ මල් කරුවෙකු මල් තෝරා රැස් කරන්නාක් මෙන් කවරෙක් මනාව දෙසන ලද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පිළිවිඳ දැනගන්නේ ධම්මපදය කුප්පවග්ගය.

උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලි ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.

0: පින්වත. හොඳින් සෙවිලි කළ ගෙය වැස්සෙන් නොතමින්නාක් මෙන් භාවනාවට පුරුදු කළ සිත රාගයෙන් කිසි දවසක තෙත් වෙන්නේ නැත. රාගය භාවිත සිත විනිවිදගෙන නොයන බව ඔබට වැටහෙනවා. ඒ ලෝතුරු ධර්මයයි. ධම්මපදය යමක වර්ගය.
1: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

උතුංගු පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලි ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ්

පින්වත, කවරෙක් මේ ආත්මභාවය නැමැති පොළවත් යමලෝකය එහෙම නැත්නම් සතරාපායත් දෙව්ලොව සහිත වූ මිනිස් ලොවත් ජයගන්නේ දක්ෂ මල්කරුවකු මල් තෝරා රැස් කරන්නාක් මෙන් කවරෙක් මනාව දෙසන ලද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පිළිවිඳ දැනගන්නේ. ධම්මපදය කුප්පවග්ගය.

ප්‍රමාද වූ යමෙක් තුන් පිටකය ඉගෙන බොහොම බණදහම් කියතත් තමා එය නොපිළිගන්නේ නොසලකයි. ඔහු අනුන්ගේ හරකුන් රකින ගොපල්ලාමි මහනදමේ ඵලයට හිමිකාරයෙක් නොවන්නේමය. ධම්මපදය යම්

0: කාරුණික පින්වතුනි, පුංචි බණපදයකින් ජීවිතේ පෝෂණය කරගන්න, ඒකාත්මික වන්න මේ උතුම් දහම් පදය ශ්‍රවණය කරන්නට. කේලම් කීමේ බරපතලකම කොයිතරම් සසරට බලපානවද? සමහර වෙලාවට ඔබ ඔබේ ජීවිතයෙන් මෙය දැන හෝ නොදැන සිදු කරගෙන ඇති. මේ පුංචි බණපදය අහලා ඒ ක්‍රියාවෙන් පින්වතුනි ඔබ අත්මිදෙන්න උත්සාහවන්ත වෙන්න. නාරද හාමුදුරුවෝ එක දවසක් සමවත් සෝයෙන් වැඩ සිටිනකොට එක්තරා ප්‍රේතයෙක් දකිනවා. මේ ප්‍රේතයාගේ නම පූතිමුඛ ප්‍රේතයා. පින්වතුනි, මේ ප්‍රේතයාගේ ශරීරය දෙවියෙකුගේ වගේ ඉතාම ලස්සන රන්වන් පාටින් බැබලෙනවා. නමුත් පින්වතුනි, මුඛය ඇරියහම, කට ඇරියහම ඈතට විශාල දුඟදක් හමනවා. මහා ගඳක් විහිදෙනවා. එච්චර විතරක් නෙවෙයි පින්වතුනි, මුඛය පුරාම හැම තැනින්ම පණුවෝ විදගෙන මේ මුඛය කනවා. මේ කාරණාව දැක්ක නාරද හාමුදුරුවෝ මේ ප්‍රේතයාගෙන්ම විමසනවා, මේ තරම් ලස්සන රූපයක් ලබා ගන්නත්, ඒ වගේ මේ තරම් දුගඳ හමන මුඛයක් ලබා ගන්නත්, ඒ මුඛය තුල පණුවෝ මුඛය අනුභව කරන්නත්, මුඛය කන්නටත් මොකද්ද කරපු මහා අකුසල කර්මය කියලා. මේ ප්‍රේතයා විසින්ම පිළිතුරු දෙනවා, කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ ඒ බුදුසසුනේ මම භික්ෂුවක් බවට පත් වෙලා සිටියා. ඒ භික්ෂුවක් බවට පත් වෙලා ඉන්න කාලේ කායික සුවයෙන් සීලාදී ගුණධර්මයන් ආරක්ෂා කරගෙන කය සංවර කරගෙන මම කටයුතු කරපු හේතුවෙන් ඒ පිනෙන් මට මේ තරම් ලස්සන රූපයක්, රන්වන් පාට ශරීරයක් ලැබුණ කියලා. එහෙම පිළිතුරු දීන පින්වතුනි, මුඛයෙන් පණුව වැගිරෙන කටක් ලබා ගන්නට මහා අකුසල කර්මයක් කරා. ඒ අකුසල කර්මය තමයි ස්වාමීනි, භික්ෂූන් වහන්සේලා පිළිබඳව මම කේලම් කීම සිද්ධ කරා. සමගියෙන් හිටපු භික්ෂූන් වහන්සේලා දෙනමක් අසමගි කරා මම කේලමක් කියලා. අන්න ඒ විපාකේ නිසා තමයි මට මේ මහා විපත සිදු වුණේ. පින්වතුනි, ඔබට මේ පැහැදිලි කරේ ඔබේ ජීවිතේනුත් ඔබ දැන හෝ නොදැන මේ ක්‍රියාව බොහෝමයක් සිදු කරලා තිබෙන්න පුළුවන්. එනිසා ඒ අවබෝධ කරගන්න සංසාරයට ඒ ක්‍රියාව බොහෝමයක් බලපාන බව.
1: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමට සෙත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදුල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන් විදුලිය සමගයි.

පින්වත පණ්ඩිතයා එහෙම නැත්නම් ඥානවන්ත පුජ්‍යලයා අකුසල් දුරු කරලා කුසල් නිරන්තරවම වැඩිය යුතුයි. ඒ වගේම භික්ෂුව ගිහිගෙය හැර වූ පැවිදි වූ ඒ උතුම් භික්ෂුව දුකසේ සිත් ඇලවිය යුතු තැන වූ නිවන කරා ගමන් කර යුතු වන්නේ ධම්මපදය පණ්ඩිත වග්ගය.

ඔබට වැඩ ඇතිවන ආකාරයෙන් මා කියනා දේ අසන්න. පවට පැහැදී පව් කරමින් සිටියහොත් මතුවට උපදින්නට සිදුවන්නේ යක්ෂ, භූත, පිසාච ආදී ආත්ම භාවයක විය හැකිය. එසේ වුවහොත් සිදුවන්නේ කිසිදු පිනකුත් කරගන්නට බැරිව බඩගින්නේ

උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලි ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශය

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවි.

පින්වත අනුන්ගේ රළුපරළු කතා අනුන් කල නොකල දේ අපි කවදාකවත් සොයන්නට හොඳ නැහැ. තමාගේම කල යුතු දේ තමාම කරන දේ තමාම සිතන දේ අපි සිතන්නට ඕන. එයයි ලෞතුරු බුදුදහම. ධම්මපදය පුප්පවත්.

පින්වත සරුදේ සරු හැටියටත් නිසරුදේ නිසරු හැටියටත් හැඳිනගෙන නිවැරදි කල්පනාවල යෙදෙන පින්වත් හැමදිනම සරුදයක්ම ලබන්නේ දියුණුවක්ම ලබන්නේ එය ලෞතුරු ධර්මයයි ධම්මපදය යමකවල.

මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.

යමෙක් තුන් පිටකය ස්වල්පයක් නමුදු කියතත් ධර්මයානුව පිළිපදිනවා නම් ඔහු රාග ද්වේෂ මෝහ දුරුකොට හොඳ නුවණින්ම මිදුණු සිතක් ඇති තැනැත්තෙක් වන්නේ. මෙලව පරලව කිසිම බැඳීමක් ගැනීමක් නැතිව මහණදම් ඵලයට හිමිකාරයෙක්ම වන්නේ. ධම්මපදය යමකවන්නේ.

0: පින්වත. පින් කළ තැනැත්තා මෙලොවත් සතුටු වෙනවා. ඒ වගේම පරලොවත් සතුටු වෙනවා. මෙලොව පරලොව දෙලොවම සතුටු වෙනවා. මා විසින් පිනක් කලයි, හොඳ වැඩක් කලයි, යහපත් දෙයක් කලයි කිය කියා සතුටු වෙනවා. ඒ නිසාවෙන්ම කිසි දවසක සුගතියට ගිය තැනැත්තා අපායේ නොයයි, නිවනටම ගමන් කරයි. ඔබත් නිවන් දකින්නට පින් කරන්න. ධම්මපදය යමකවරු.
1: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සෙත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදුල ගුවන් විදුලි ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන් විදුලිය සමගයි.
2: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

සංසාර සාගරයෙන් අලස්ත නොවි එතර වන්නට නම් ස්ථිරවම උතුම් වූ මෝක්ෂ සම්පත්තිය ලබා ගන්නට නම් පසුනැස වීරියෙන් යුතුව කුසල් ක

මහත්සේ වැඩ සලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පෞකිරීමෙන් හොඳක් නොවෙයි. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇතිවෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක්විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්න.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්න.
1: සුදුහෝ කුවන් පෙතලිය.

පින්වති. දක්ෂ රියදුරකු මෙන් පින්වතුනි, මනාව හික්මන ලද අසුන් මෙන් යමකුගේ ඉන්ද්‍රියෝ සංසිඳින්නාහුද. මානය දුරුකල, ආශ්‍රව නැතිකල, අෂ්ට ලෝක ධර්මයෙහි නොසෙල්වෙන ගති ඇති ඔහුට දෙවියෝත් කැමැති වන්නේ.

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ්

මල්වියන් ආදිය පූජා කිරීමෙන් ලැබෙන විපාක. පින්වතුනි, ඔබේ ජීවිතයෙන් ඔබ ලෝතුරා බුදුහාමුදුරුවන්ගේ ගුණ සිහිපත් කරලා මල් වලින් සකස් කරන විශේෂිත මල් මාලා

0: මල් වියන් මල් රේණු බුදුහාමුදුරුවන්ගේ නාමයට අපමණ පූජා කර නැති. අපි විමසමු, විමසා බලමු, අවබෝධ කරගමු ඒ උතුම් පූජාවක තිබෙන ආනිසංස සමුදාය කොපමණද කියලා. අතීතයේ විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ රේණු පූජක කියලා ඉතාම සීලවන්ත හාමුදුරන් වහන්සේ නමක් වැඩ සිටියා. එක දවසක් මේ හාමුදුරන් වහන්සේට සිතෙනවා මේ සුවඳවත් මල් රේණු සකස් කරගෙන, විශේෂයෙන් නාමල් රේණු සකස් කරගෙන බුදුහාමුදුරන්ට පූජ කරන්න ඕන කියලා. එහෙම සිතන රේණු පූජක හාමුදුරුවෝ උන්වහන්සේගේ දෑතින්ම නාමල් රේණු සකස් කරගෙන පිරිසිදු කරලා විපස්සී බුදුරජාණන් වහන්සේට මහත් වූ ගෞරවයෙන් යුක්තව පූජා කරනවා. එතනදි පින්වතුනි සිතේ මහා ප්‍රසන්න භාවයක් ඇති කරගෙන, සිතේ මහා සතුටක් ඇති කරගෙන උන්වහන්සේ ඒ උතුම් පූජාව සිද්ධ කළා. සඳහන් වෙනවා එහි ආනිසංස වශයෙන් ඒ පූජා කිරීමේ මහා පිණෙන් රේණු නම් සක්විති රජ බවට පත් වෙලා ඉපදෙන්නට වාසනාව ලැබුණ කියලා සංසාරේ. අවසානයේ නිවන් අවබෝධයේ දක්වාම ඒ මල් රේණු පූජා කිරීමේ මහා පින උපනිශ්‍රය වෙලා තිබෙනවා. ඒ වගේම තවත් ස්වාමින් වහන්සේ නමක් සිටියා තිස්ස බුදුරජාණන් වහන්සේගේ කාලේ. මේ තිස්ස බුදුරජාණන් වහන්සේගේ කාලේ තිනසුලක කියන හාමුදුරුවෝ, තිනසුලක කියන ස්වාමින් වහන්සේ බෝලිද්ද මල් පුදා, ඉතාම ලස්සන මල් වර්ගයක් බෝලිද්ද මල් බුදුරජාණන් වහන්සේට, විපස්සී බුදුරජාණන් වහන්සේට පූජා කරලා මහා ආනිසංසයක් ලබාගෙන තිබෙනවා. 25 වතාවක් සක්දිවිඳු බවට පත් වෙලා ඉපදෙන්න වාසනාව ලැබිට තිබෙනවා. එවැගේම පින්වතුනි 75 වතාවක් සක්විති රජ සම්පන්න බවට පත් වෙන්න අවස්ථාව ලැබිලා තිනවා. අවසානයේ කෙලෙසුන් නසා මහා නිවන් සම්පන්න ලබා ගන්නට මහා පිටුවහලක් බවට පත් වුණා ඒ සුවඳ මල් වියන් පූජා කිරීමේ අනුභවයේ. ඔබේ ජීවිතේනුත් මේ ආදී වශයෙන් බොහෝ අවස්ථාවල මේ උතුම් පින්කම් වලට සහභාගී වෙලා ඇති. එහෙම නැත්නම් ඔබේ දායකත්වයේ ඇතුව ඔබ විසින්ම බුදුගුණ සිහිපත් කරලා මේ උතුම් පින්කම් සිදු කරල ඇති. එනිසා ඔබ ඒ සිදු කරපු පින්කම පින්වතුනි සංසාරයට මහා බලයක්, මහා ශක්තියක් බවට පත් වෙනවා. සිත ශ්‍රේෂ්ඨ කරගෙන, සකස් කරගත් මනස පෙරටු කරගෙන ඔබ ඒ උතුම් පින්කම සිදු කරන්න. එවිට ආනිසංස ඔබට ලැබෙනවා.
1: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

ලොවැතිසිියල්ල ගිලගන්නා වූ මාරයාට කොතන වුවද බාධාවක් නැත. අප විඳින්නා වූ මේ සැප පින් ඇතිතෙක් පමණි. ජීවත්වන කාලය බුදුබණට අනුව ජීවත් වෙනවා විනා කුමන නැටුම් කෙලි සිනාවන්ද.

0: මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.
1: සුදිල කුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම.

සරුදේ සරු හැටියටත් නිසරුදේ නිසරු හැටියටත් හැඳිනගෙන නිවැරදි කල්පනාවල යෙදෙන පින්වත් හැමදිනම සරුදයක්ම ලබන්නේ දියුණුවක්ම ලබන්නේ එය ලෞතුරු ධර්මයයි ධම්මපදය යමකවල.

උපන් මොහොතේ සිටම මාරයා අප පසුපස ලුහුබැඳ එන්නේය. සැමවිටම මාරයා අද පැමිණිතැයි සිටිය යුතුය. මාර සේනාව කොයි මොහතක හෝ අප බිලිගත හැකි බැවින් කුසල් කිරීමට කම්මැලි වන්නේ

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: සුදිල ගුවන් විදුලිය සමඟයි ඔබ රැඳී සිටින්නේ.

ඉදිරියේ සෑම දිනකම පස්වරු දෙකේ සිට හතර දක්වා සුදිල ගුවන් විදුලි සේවය ඔස්සේ ගෙනෙනු ලබන බියුරෝ හින්දි ගීතාවලිය ආරම්භ කිරීමටයි මේ සූදානම. සුදිල රේඩියෝ.lk වෙත පිවිස ඔබට අපහා සම්බන්ධ විය හැකියි.

0: පූජා කිරීමේ ආනිසංස සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේගේ කාලේ දූපදායක කියලා හාමුදුරුව කෙනෙක් සිටියා. මේ දූපදායක හාමුදුරුව හරීම ශ්‍රද්ධාවන්ත සීලාදී ගුණේ යුක්ත ස්වාමින් වහන්සේ නම. එක දවසක් උන්වහන්සේ සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කුටිය පිරිසිදු කරනවා. මේ ගන්ධ කිරිය පින්වතුනි පිරිසිදු කරලා උන්වහන්සේම ඉතාම මිහිරි සුවඳවත් මල් සොයාගෙන ඇවි ඒ තුලින් සකස් කරන විශේෂිත වූ සුවඳ ධූපයක් සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කිරිය සුවඳවත් කරනවා. ඒ ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ඒ කාරණාව සෙදු කරපු නිසා කල්ප 94ක් අපායට යන්නේ නැතුව දුගතියක උපදින්නේ නැතුව නිවන් අවබෝධය දක්වාම සැප විපාක වින්ද බව පාළි අපදානෙහි සඳහන් වෙනවා. එච්චර විතරක් නෙවෙයි පිළින්දවච්ච මහරහතන් වහන්සේටත් සුවඳුනුම් පිදූ පිනින් උන්වහන්සේට මෙහෙම ආනිසංස සමුදායක් ලැබිලා තිබෙනවා. සුවඳවත් සිරුරක් ඇත්තෙක් බවට පත්වීම, කීර්තිමත් ජීවිතයක් ලැබීම, යසස් ඇත්තෙක් බවට පත්වීම, වහා වැටහෙන නුවණක් ඇතිවීම, තීක්ෂණ නුවණක් ඇතිවීම, බූරි පඤ්ඤා යන නුවණ ලැබීම, ගැඹුරු නුවණ ඇත්තෙකු වීම, විපුල වූ නුවණක් ලැබීම, ජවන ප්‍රඥාවක් ලැබීම, පින්වතුනි මෙන්න මේ කියන උතුම් ආනිසංස සමුදාය දූපදායක හාමුදුරුවන්ට නිවන් අවබෝධ කරගන්න තාක්කල් ලැබී තිබෙන බව සඳහන් වෙනවා. එම නිසා ඔබත් පූජා කරන සුවඳ ධූපය බුදු පියාණන් වහන්සේට බැතිබර ගෞරවයෙන් ශ්‍රද්ධාව සිත්වල පෙරදරි කරගෙන සකස් කරගත් මනසින් සිතින් යුතුව පූජා කරන්න. ඔබට එහි ආනිසංස මනාව ලබා ගන්නට පුළුවන්.
1: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
2: ඒවං මේ සුතං ඒකං සමයං භගවාසාව.
1: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන් විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත්පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.

පින්වත පින් කළ තැනැත්තා මෙලොවත් සතුටු වෙනවා. ඒ වගේම පරලොවත් සතුටු වෙනවා. මෙලොව පරලොව දෙලොවම සතුටු වෙනවා. මා විසින් පිනක් කලයි, හොඳ වැඩක් කලයි, යහපත් දෙයක් කලයි කිය කියා සතුටු වෙනවා. ඒ නිසාවෙන්ම කිසි දවසක සුගතියට ගිය තැනැත්තා අපායේ නොයයි, නිවනටම ගමන් කරයි. ඔබත් නිවන් දකින්නට පින් කරන්න. ධම්මපදය යම්කෝ.

මුනිවරයින් විසින් දේශනා කරන ලද බණ කිසිදා බොරු නොවන සත්‍යයන්මය. ඒ අනුව මේ කුණු සිරුර අස්තිර බව වටහා ගත යුතුය. අපේ ජීවිතය තනකොළ අගකර ඇඳි පිනිබිඳුවක් හා සමානය. එවන් අස්තිර වූ ලෝකයක පින්නම් නොපමාවම කරගත යුතුය.

පින්වත පව් කරන්නා මෙලොවත් ශෝක කරයි, ඒ වගේම පරලොවත් ශෝක කරයි, දෙලොවම ශෝක කරමි. ඒ තමාගේ කිලිටි කර්මය දැක තවදුරටත් ශෝක කරමි. එහෙයින් ඒ තැනැත්තාගේ ජීවිතය හැමදාම මහා පව්කාර ආකාරයට විඳවන ඔබත් මේ ආකාරයට ශෝක නොකර යහතින් ජීවත් වෙන්න. ධම්මපදය යම

උපන් මොහොතේ සිටම මාරයා අප පසුපස ලුහුබැඳ එන්නේය. සෑම විටම මාරයා අද පැමිණිතැයි සිටිය යුතුය. මාර සේනාව කොයි මොහතක හෝ අප බිලිගත හැකි බැවින් කුසල් කිරීමට කම්මැලි වන්නේ මන්ද?

මස්ලේ නැති ඇටලෙව කන්නා වූ බල්ලන්ට කුස්පිරුමක් නම් කිසිදා නොවන්නේය. ජීවිතයද එබඳු දෙයකි. අප ඒ සැපතට ලොබකම් කරමින් එහි ඇති සැබෑ තත්වය නුදුටුවද සැබවින්ම ජීවිතය දුකක්මය.

පින්වත අනුන්ගේ රළු පරළු කතා අනුන් කළ නොකළ දේ අපි කවදාකවත් සොයන්නට හොඳ නැහැ. තමාගේම කළ යුතු දේ, තමාම කරන දේ, තමාම සිතන දේ අපි සිතන්නට ඕන. එයයි ලෞතුරු බුදුදහම. ධම්මපදය පුප්පවක්.

පාළුවනේ දිනපතා පස්වරු 5 සිට පස්වරු 6 දක්වා පුංචි ඔබ වෙනුවෙන් සුදුල ගුවන් විදුලිය තිළිණ කරන ඔබේ කාල හෝරාව මතු දින ලොව දිනන පුංචි අපි සමගයි මේ ඔබ රැඳ

0: පින්වත පඬිතයා එහෙම නැත්නම් ඥානවන්ත පුජ්‍යලයා අකුසල් දුරු කරලා කුසල් නිරන්තරවම වැඩි යුතුය. ඒ වගේම භික්ෂුව ගිහිගෙය හැර වූ පැවිදි වූ ඒ උතුම් භික්ෂුව දුකසේ සිත් ඇලවිය යුතු තැන වූ නිවන කරා ගමන් කර යුතු වන්නේ. ධම්මපදය පඬිත වග්ගය
1: සුදිල ගුවන්විදුලිය සමඟයි ඔබ රැඳී සිටින්නේ. ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමට සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදිල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලිය සමගයි.

ආසා කරමින් රසමුසු භෝජන අනුභව කළද සුවඳැති සිත් ඇදගන්නා වූ සඳුන් ශරීරයෙහි ගැල්ලුවද නොයෙක් ආභරණ වලින් නිසි ලෙස සැරසුණද මේ ජීවිතය බහුරු කෝලම් පාලාගේ

0: නමු බුද්ධාය. මේ මහ පොළොව මත උපන් නුවණැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවැරදි දේට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකෙම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළව විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තෙරුවන් සරණයි.
1: ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය.

0: සමග බෝධි පූජා පින්කම සුදුල ගුවන් ගුදුලිය දිනපතා රටවැසි ලෝවැසි සැමට සිත සාන්තිය උදා කරනු වස් ගෙනෙනු ලබන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙතෙන් සිට විකාශය කිරීමටයි සූදානම. අදත් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙහෙවනු ලබන්නේ සිව් මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්ම කතික විචිත්‍ර බාණී හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන්විදුලියේ නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමින් වහන්සේ විසිනුයි. හොඳයි, එහෙමනම් අපි මෙතෙන් සිට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමගින් එක්වෙමු.
1: හැම දිනාම සාදු කියමු. නැවත වරක් සාදු කියන්න පළමු දිවාරයටත් වඩා ශබ්ද නගා සාදු කියමු. හැම දිනාම තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙන්න නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි,

කල්පේ විමලාරාමාධිපති විචිත්‍ර ධර්මකතික අතිගෞරවනීය හබරාදුවේ අනුරුද්ධ ගෞරවනීය ලොකුහාමුදුරුවන් වහන්සේ ඇතුළු පූජනීය ගරුතර මහා සංඝරත්නයේ අවසරයි. සද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි පින්වතියනි, ඔබ හැම දිනාම මේ මොහොතේ සූදානම් වෙන්නේ තථාගත බුදුපියාණන් වහන්සේගේ අනන්ත වූ බුදුගුණයන් සිහිපත් කරගෙන බුද්ධ වන්දනාවේ දෙන්නට, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදුගුණ සිහිපත් කරමින් සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කරන්නට, ජයශ්‍රී විජයශ්‍රී බෝධිද්‍රම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමක ශාන්තිය ලබන්නටයි සූදානම බලාපොරොත්තුව. මේ සිදු කරනු ලබන ආශිර්වාදාත්මක පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටමත් යහපතක් සිතක් ශාන්තියක්ම වේවා කියනු තුන් හැඟීමෙනුයි මේ ආශිර්වාදාත්මක පින්කම සිදු කරමින් ආශිර්වාදේ පළ කරන්නේ. ලංකාවාසී හැම දිනාටමත්, මේ පූජාවේ ආශිර්වාදයේ ලබන ලෝවැසි හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් ශාන්තියක් වේවා. කොරෝනා වෛරසයෙන් ලෝකයේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා. ඒ සඳහා විද්‍යාඥයන්ට වෛද්‍යවරුන්ට ප්‍රතිකාරයක් සොයා ගන්නට මේ ආශිර්වාදාත්මක පින්කම යහපත පිණිසම වේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරමු.

අපි හැම දිනාම තෙරුවන් වන්දනා කරමු. තුනුරුවනේ උතුම් මනුහසේ බලයෙන් අපේ නායක හාමුදුරු ඇතුළු මහා සංඝරත්නයටත් දායක පින්වත් පිරිසටත් මේ උතුම් පින්කමට සම්බන්ධ වෙච්ච ඔබ හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් සාන්තියක් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා කියන උතුම් හැඟීමෙන්.

Gacchanti sabbe maranaṃ ahañca. Bhūmatma sadahasitin yuttava sakas karagattavu pūjā dravyan buddha peraherin budu buddha sandaha chaiti rājānan vahanseṭa bodhin vahanseṭa buddha patimā vahanse abiyasa 820 බුදුරජාණන් වහන්සේලා අභියස මල්ලාසන මත තැන්පත් කළා වූ මල් පහන් සුවඳ දුන් දැහත් ගිලන්පස බෙහෙත් බඩු ආදී වූ පුද පූජාවන් අටපිරිකර ආදී පුද පූජාවන් තුන්ලොව සනසා වදාළ සාන්තිනායක තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ අනන්ත වූ බුදු ගුණයන් සිහිපත් කරගෙන උන්වහන්සේගේ ශ්‍රී නාමයට පූජා කරමි පූජා විත්වා 820 බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදු ගුණයන්ට ශ්‍රී නාමයන්ට පූජා කරමි පූජා විත්වා උතුම් පූජානිසංස බලයෙන් උතුම් බුදු ගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය මුදා වේවා කියන උතුම් හැඟීමෙන් මා කීවාට පසුව මෙසේ කියමින් කවුරුත් එක්ක බුදුගුණ මෙනෙහි කරන්නේ

අපි හැම දිනාම එක විට ගාතාවන් කියමින් පුද පූජාවන් පූජා කරමු බුදුහාමුදුරුවන්ට. ඔබ හැම දිනාටම කායික සුවේ, මානසික සුවේ ලැබේවා කියලා.

අපි හැම දිනාම ත්‍රිවිධ චෛත්‍යනුතු වන්දනා කරමු. නවග්‍රහ දෝෂ දුරු වේවා, ග්‍රහාපල මගහැරේවා, කරදර හිරිහැර බාධා කම්කටොළු වසන විපත්ති ඌදුරු සියල්ල මගහැරේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 80ක් රෝග, 90ක් ව්‍යාධි, 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබ හැමට ශාන්තිය උදා වේවා. මේ ලෝකේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා කියනු තුන් හැඟීමත් ඇති කරගෙන අපි හැම දිනාම එක විට ගාථා

හැම දිනාම අටවිසි බුද්ධ වන්දනාවේ දෙමු. අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් ශ්‍රී නාමයට මල් පහන් සුවඳ දුන්, දැහැත් ගිලන්පස බිහිත් බඩු, ඖෂධාදී වූ පුද පූජාවන් අටපිරිකර උන්වහන්සේලාගේ උතුම් බුදු ගුණයන්ට පූජා කරමි, පූජාවිත්වා. මාකීවාට පසුව මේ පැදි පෙළ කියමින් කවුරුත් එක්ක අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදු ගුණයන් සිහිපත් කරමු. උතුම් බුදු ගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය වේවා.

Sadu, sadu, sadu. අපි හැම දිනාම ජයපිරිති ආශිර්වාදයක් ලැබමු. උතුම් වූ ජයපිරිති ආශිර්වාද ශක්තියේ බලයෙන් රෝගී ඇත්තන්ට නිරෝගී සුවය ලැබේවා. ග්‍රහ දෝෂාන්ධකාරයන්ගෙන් පෙළෙන ඇත්තන්ට ඒ දෝෂාන්ධකාර දුරු වේවා. අමනුස්ස දෝෂ බලපාන්නේ නම් ඒ දෝෂ දුරු වී ඔබ හැමතෙම ශාන්තිය උදා වේවා. ජයපිරිතේ ආනුභාවයේ බලයෙන් මුළු මහත් ලෝකය ඉක්මනින්ම සුවපත් භාවයට පත් වේවා කියලා සාදු කියමු.

ඔබ නමින් මියගිය සියලු ඥාතීන්ට මේ පින් හේතු වාසනා වේවා කියලා අපි කවුරුත් එක්ක තම තමන්ගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරමු.

ඔබවත් අපවත් සම්බුද්ධ ශාසනයන් රකින ආරක්ෂා කරන ඉන්ද්‍රෝපේන්ද්‍රාදී සම්යද්දෘෂ්ටික දෙවියන් දතරාෂ්ට විරුඩ විරූපාක්ෂ වෛශ්‍රවණ කියන සතරවරම් දෙවිවරු විෂ්ණු කතරගම සමන් විභීෂණාදී දෙවියෝ අපි කරගත් පින් අනුමෝදන් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා. කරදර හිරිහැර බාධා කම්කටොළු වසන විපත් උදුරු සුව සියල්ල දුරු වේවා. ලෝකීක්මනින් සුවපත් භාවයට පත් වේවා. නවග්‍රහයින් නම දෙනා වහන්සේගෙන් ග්‍රහණ සත්‍රකාදීන්ගෙන් ගෙන දෙන්නා වූ දෝසාන්ධකාර දුරු වේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 890ක් රෝග 90ක් ව්‍යාධි 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබට ශාන්තිය උදා වේවා. හැම දිනාටම සතුටින් කාලය ගත කරන්නට දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට රැකවරණේ ආශිර්වාදේ වේවා කියලා අපි දෙවියන්ට පින් දෙමු.

අපි හැම දිනාම බෞද්ධයන් හැටියට අවසන බලාපොරොත්තු වෙන ශාන්ත උතුම් නිවනින් සැනසෙන තුරාවට සත්පුරුෂ සේවනයේම ලැබේවා, කල්යාණ මිත්‍රාශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා ගාතාවත් කියමු.

උතුම් වූ බුද්ධ පූජාවේ ආනිසංස බලයෙන් අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ ශ්‍රී නාමයට සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කිරීමේ ආනිසංස බලයෙන් ජයශ්‍රී විජයශ්‍රී බෝධිධර්ම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් සිදු කළා වූ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා. ජයශ්‍රී මහා බෝසමිඳුන්ගේ දළදා වහන්සේගේ පිහිට රැකවරණයෙන් ශ්‍රීපාද පත්මේ අනුහසින් 33 කෝටියක් දෙවියන්ගේ ආශිර්වාදයෙන් රහතුන් වහන්සේලාගේ අනන්ත ගුණානුභවයේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා.

0: හැම දිනාටම යහපතක්ම වේවා.
1: ඒ අවසන් වූ අටවිසි බෝධි පූජා පින්කම මෙහෙවනු ලැබුවේ සිව් මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්මකතික විචිත්‍ර බාණී හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන් උදුලියේ නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමීන් වහන්සේ විසිනුයි. මේ සිදුකර දුන්නා වූ උදාර වූ පින්කමේ බල මහිමයෙන් මෙවැනි වූ ශාසනික සේවාවන් තව තවත් සාර්ථකව කරගෙන යෑමට උතුම් වූ ත්‍රිවිධ රත්නත්‍රයේත් සියලු දෙවියන්ගේත් ආශිර්වාදය රැකවන්නේ ලැබේවා. කායික මානසික නිදුක් නිරෝගී චිරජීවනයේ අත්වේවා කියා අපි ප්‍රාර්ථනා කරමින් සාදුකාරය පවත්වමු.
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
3: සුදිල ගුවන් විදුලිය.
1: රතන සූත්‍ර දේශනාව. එදා බුද්ධ කාලයේ විශාල මහනුවර ඇති වූ තුන්බිය තුරන් කිරීම සඳහා දේශනා කළ රතන සූත්‍ර දේශනාවේ අනන්ත වූ බලයෙන් සියලු ලංකා වාසීන්ට ලෝකවාසීන්ට උතුම් වූ නිරෝගී සුවය ලැබේවා. රෝග බිය තුරන් වේවා. සැමට සිත සාන්තිය සැනසීම නිරෝගී සුවයම ලැබේවා. අපි දැන් මහා බලගත් රතන සූත්‍ර දේශනාව ශ්‍රවණය කරමු.

0: Juan Petolina.
1: පාත්‍ර දානයේ විපාක. පාත්‍ර පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස. ඔබ ඔබේ ජීවිතයෙන් කොයිතරම් අටපිරිකර පූජා කරගෙන ඇද්ද? මේ අටපිරිකර තුල තිබෙන ප්‍රධානම දෙයක් තමයි පින්වතුනි පාත්‍ර පූජාව. ඒ තුنين ඔබට මේ කියා දෙන්නේ පාත්‍රයක් පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස සමුදාය කොපමණද කියලා. සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේට එක දවසක් පත්තදායක කියන හාමුදුරුවෝ ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් පාත්‍රයක් පූජා කරනවා. වනපුතේ සඳහන් වන්නේ පින්වුතුනි පූජා කිරීමේ ආනිසංස වශයෙන් කල්ප 94ක් දුගතියක ඉපදුනේ නෑ කියලා. එච්චර විතරක් නෙවෙයි පිරින්දවච්ච හාමුදුරුවන්ට පාත්‍ර පූජා කිරීමෙන් ලැබුණ ආනිසංස 10ක් පිළිබඳව සඳහන් වෙනවා. බොහෝ වටිනා රන් රිදී තැලි ලැබීම, උපද්‍රව නැත්තෙක් බවට පත්වීම, අනතුරු නැත්තෙක් බවට පත්වීම, අන්‍යයන්ගේ ගෞරවාදරයට පාත්‍ර වීම, සෑමදාම ආහාර පාන වස්ත්‍ර සයනාසන ඉතාම ලස්සනට ලැබීම, ලැබෙන සම්පත් අකාලයේ විනාශ නොවීම, ස්ථීර සිතක් ඇත්තෙකු බවට පත්වීම, හැම කල්හිම ධර්මයට කැමතිවීම, ධර්මයට ඇලුම් කිරීම, කෙලෙස් අඩු කෙනෙක් බවට පත්වීම, ආශ්‍රවද රහිතව ජීවත්වන කෙනෙක් බවට පත්වීම, මේ ආදී ආනිසංස සමුදායක් ලැබෙනවා. පාත්‍රයක් පූජා කිරීම හරියට පින්වතුනි පැහිච්ච කුඹුරක් පූජා කළා හා සමානයි. ඔබ විසින් ස්වාමින් වහන්සේ නමකට පාත්‍රයක් පූජා කළා, මේ හාමුදුරු ඒ පාත්‍රය අරගෙන පිණ්ඩපාතේ වැඩම කරනවා. පිණ්ඩපාතේ වැඩම කරන විට කවදාවත් දානය නොලැබ සිටින්නේ නැහැ. දානය කොහොම හරි ඒ පාත්‍රයට ලැබෙනවා. එහි ආනිසංස හරියට ඔබ පෙහෙච්ච කුඹුරක් පූජා කළා වගේ කියලත් බණ පොතේ සඳහන් වෙනවා. හැබැයි පින්වතුනි ඒ පූජා කළ යුතු වන්නේ කෙසේද? එතනටත් අපේ සිත බලපානවා. ඒ සිත සකස් කරගෙන සිතින් නුවණ යොදා ඔබ පූජා කළ යුතු වෙනවා. එවිටයි එහි ආනිසංස ලබා ගන්නට පුළුවන්කම තිබෙන්නේ.
2: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූල මහා විහාරස්ථානයේ සැමට සෙත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදිල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලිය සමගයි.

මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්නේ.

පව් කිරීමෙන් හොඳක් නොවේ. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්නේ.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්න.
1: සුතිය කුවන් පෙතලිය.

සුන්දුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු. ආයුබෝවන් දයාපර සහෘද ප්‍රිය ශ්‍රාවක හිතවතුනි, හිතවතියනි, අදත් සිදුල ගුවන් විදුලියේ ඔබ වඩාත් ප්‍රියකරන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු ආරම්භ කරන්නටයි මේ සූදානම. ප්‍රිය ශ්‍රාවක හිත මිතුරු මිතුරියනි, එහෙමනම් මට අවසරයි අදත් ඔබේ සවන්පත් අතර රැඳිමින් තෝරාගත් ගීත කිහිපයක පෙරවදන ඉදිරිපත් කරමින් සහ වෙනත් ප්‍රයෝජනවත් තොරතුරු කරුණු කාරණා සඳහන් කරමින් මේ වැඩසටහන සුභාවිත ගී රස විඳිමු ගෙන එන්නට. ඔබේ සුඳුරු අතීත මතකයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොතයි මේ. මම ආරාධනා කර සිටිනවා මෙතෙන් සිට අප සමග රැඳෙමින් සුභාවිත ගී රස විඳින්නට එක් වෙන්න කියලා.

සොඳුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රසවිඳිමු.

රුසියානු ජාතික මහා ලේඛක ඇන්තන් චෙකොප් ගැන අහල නැති කෙනෙක් නොමිති තරම්. වරක් චෙකොප් මෙන්න මෙලෙස සටහනක් තිබුවා ගුරුවරයා පිළිබඳව. ගුරුවරයා නළුවෙක් විය යුතුයි, චිත්‍රශිල්පියෙකු විය යුතුයි, ගමක ජීවත් වන පළමු තැනැත්තා විය යුතුයි. එවිට ඔහු කාගේත් ගෞරවාදරයට පත් වේ. ඇන්තන් චෙකොප්ගේ මේ සටහන මා ඔබ හමුවේ තැබුවේ මීළඟට මා තෝරා ගත් කීයට ප්‍රවේශයක් ලබා ගැනීමට. මීට දශක දෙක තුනකට පෙර මහින්ද චන්ද්‍රසේකරයන් විසින් දීන ලද ගීතයක්. මින් ප්‍රකාශ වන්නේ අපේ ගුරුතුමා තාමත් යයි ඉස්කෝලේ. අපේ ගුරුතුමා මොන වගේද? පෙන්නා මග නොමග නොවැටි යන තාලේ. මේ කියමනට අනුව අපේ ගුරුතුමා උතුම් කෙනෙක්. ඒ ගුරුතුමා අද වැටි ඇති දුක්ඛදායක තත්ත්වය ශ්‍රකීය නිර්මාණයේ මුල් කොටසේදීම මහින්ද චන්ද්‍රසේකරයන් අපිට හෙළි කරනවා. ගුණමකු මූසලයින්ට උඩුමහලට යන්නටත් අපේ ගුරුතුමා තාමත් ඉස්කෝලේ යන්නටත් සිදු වී ඇත්තේ අධ්‍යාපන ප්‍රතිපත්තිවලත් අධ්‍යාපනය කරවන අයගේ වැරදි නිසාය. පොදුවේ කියනවා නම් සමාජ හර පද්ධතියේ වරදිනි. මුළු සමාජ පද්ධතියම අපේ ගුරුතුමා විලඳ භාණ්ඩයක් බවට පත් කරගෙන ඇත. අධ්‍යාපන දාසියෙකු කම්කරුවෙකු බවට පත් කරගෙන ඇත. ගුරුවරයාට අද තම සිසු ප්‍රජාවටවත් අනක් දීමට නොහැකි වී තිබේ. තුන්වෙනි, හතරවෙනි, පස්වෙනි පිළේ දේශපාලඥයින්ගේ අනට කීකරු වෙලා පාසලේ බිම දනගසාගෙන ඉන්නයි අද ගුරුවරුන්ට සිදු වී තිබෙන්නේ. මහින්ද චන්ද්‍රසේකර අපට ඉදිරිපත් කරන මේ ගීතය ගුරුවරයාගේ අන්ත අසරණ බව හොඳින්ම පෙන්නුම් කරනවා. ඔහුගේ ගෙදර ජීවිතය එකම ඛේද වාචකයක්. දීග නොගිය ඔහුගේ දියණිය ගුරු නිවහන තුල මිලිනව ඇත. ගුරු නිවහනේ ලොකු හාමිනේද බිත්තියක ඇඳි සිතුවමක් ලෙස නිහඬව සිටි මේ ගුරුගෙදර ස්වරූපයයි. සිසු දරුවන් වැටි ඇති තත්වය ඊටත් වඩා භයානකයි. සාමල අමරල අද මොකද්ද සිද්ධ කරන්නේ? බස් නැවතුම් පොළවල් වල රටකජු විකුණන එක. ඒ රටකජු ගොටු ගසන්න අරගෙන තියෙන කඩදාසි හොයාගෙන තියෙන්නේ කුමාරෝදය පොතේ පිටුවලින්. මහින්ද චන්ද්‍රසේකරයන් අපේ ගුරුතුමා මගින් ප්‍රකාශ කරන්නේ සමස්ත අධ්‍යාපනයේ ඇති අර්බුදකාරී තත්ත්වය නොවේද? මේ ගීතය සඳහා රචකයාගත් බස්වහර අපූර්වී. කැමි බස්වහර, පුර බස්වහර මනාව සුසංයෝගී කරගෙන තියෙනවා. සුනිල් එදිරිසිංහන්ගේ තියුණු හඬට ගයන්නට මනා පද ලාලිත්‍යයක් මොනවට පෙළගස්වා තිබේද? ගීතය ප්‍රචාරය කිරීමට පෙර තවත් පුංචි සටහනක් ඔබ හමුවේ තබන්නට මා අදහස් කළා. තමන්ට සමාජයේ කෙලින් හිටගන්නට හොඳ ආර්ථික තත්ත්වයක් නැතැයි තීරණය කළ අපේ ගුරු පිරිසින් කොටසක් අධ්‍යාපන කඩදමාගෙන ගණිතය, සත්ව විද්‍යාව, භෞතික විද්‍යාව වැනි ගණන් වැඩි භාණ්ඩ පමණක් නොව සිංහල බුද්ධාගම වැනි සිල්ලර බඩුද විකුණන්නට පටන්ගෙන තිබේ. අපේ වර්තමාන ගුරු පරපුර ආර්ථිකයෙන් මිලමුදලින් පමණක් කෙලින් වන්නට ගත් වෑයමේ ප්‍රතිඵලය වුණේ මුළු මහත් ගුරු පරපුරේම අභිමානය නැති වී යාමයි. තමන්ගේ අභිමානය රැකගත හැක්කේ චෙකොප් කියන පරිදි ගුරුවරයා දැනුමින්, විද්‍යාවෙන් සන්නද්ධ වී චින්තනයෙන්ද පොහොසත් වූ තරමටමය. අපේ ගුරු පරපුර මා සමග උරණ නොවෙත්වා. මමත් මේ තත්ත්වයෙන් සිටින්නේ වන්දනීය පූජනීය ගුරුවරු නිසා. කෘතවේදීව එය මා සිහිපත් කළ යුතුමයි. සමස්ත ගුරු පරපුර පිළිබඳව ගෞරවය, භක්තිය අදටත් අපේ හිසමත පවත්වන බව මේ මොහොතෙහි සඳහන් කළ යුතුමයි. හොඳයි, මෙන්න එහෙමනම් ඒ අපූර්ව සුන්දර ගීතය. ගීපද රචනය මහින්ද චන්ද්‍රසේකර.

මේ ඔබ රැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

සුන්දර අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

සොඳුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

රස පිරුණු සුභාවිත ගී ශ්‍රවණය කරන ඔබට මේ මොහොතෙහි අපි අදහස් කළා ඔබට මේ රසය පිළිබඳව කරුණු කාරණා ටිකක් සඳහන් කරලා මිහිරි ගීතයක මිහිර බෙදා හදා ගන්නට. රසය පිළිබඳව විවිධාකාරයෙන් සඳහන් වෙනවා. පැරණි පඬිවරු මේ රසය නම ආකාරයකට රස නමයක් තියෙන බවට ඉදිරිපත් කළා තියෙනවා. බොහෝ විට මේ රසය නවය ඔබ දැනගන්න කැමති වෙයි. මා සඳහන් කරන්නම් ශෘංගාර, හාස්‍ය, කරුණා, රෞද්‍ර, වීර, භයානක, බීහත්ස, අද්භූත හා සාන්ත කියන රසයන් නමය තමයි මේ පැරණි පඬිවරු අපට නව රසයක් ලෙස ඉදිරිපත් කළා තියෙන්නේ. වර්තමානයේ මේ නව රසය සංකීර්ණ සමාජයට ප්‍රමාණවත් වේද කියලා කතිකාවතක් ගොඩනැගී තිබෙනවා. මා මුලින් සඳහන් කළ රස නමය නිර්මාණ ශාස්ත්‍රයට, ගීත ශාස්ත්‍රයට, සිනමා ශාස්ත්‍රයට, නාට්‍ය ශාස්ත්‍රයට වර්තමානයේ යොදා ගනිද්දී විවිධ සුසංයෝගයන් විවිධ එක්කිරීම් සිදු වී තියෙන බව අපට පෙනී යනවා. සිතුවිලි විශාල පරිවර්තනයකට ලක් වෙලා තියෙන මේ කාල පරාසයේ බොහෝ විට සංවේදී වෙලා තිබෙනවා මේ සියල්ලක්ම. කෙනෙකුගේ රසවිඳීම බොහෝ විට සිදුවන්නේ ඔහුගේ හෝ ඇයගේ චින්තනය, අධ්‍යාපනය, දැනුම මෙන්ම සංවේදීතාව මත බව අපි පිළිගන්න ඕන කාරණයක්. විචාරකයින් නොයෙක් මතභේද අදහස් දක්වා තිබුණත් මේ වින්දන ශක්තිය වයස් සීමාව අනුවත් වෙනස් වෙන බව අපට පේන කාරණයක්. මා උදාහරණයක් සඳහන් කරන්නම්. කුඩා දරුවා නැලවිලි ගීතයට, ළමා ගීතයට ප්‍රිය කරන අතර තරුණයා තරුණිය පෙන් ගීතයට ප්‍රිය කරනවා. බලන්න වැඩිහිටිය මොනවටද ප්‍රිය කරන්නේ කියලා. මේ ඔබ අප ශ්‍රවණය කරන හරබර සුභාවිත ගී, ඒ වගේම තවදුරටත් එය ඉක්මවා යමින් බැති ගීයට ඇලුම් කිරීම සිද්ධ කරනවා වැඩිහිටියා. මේක එක්තරා විදියකින් ජීවිතයේ ස්වභාවයත් අපට කියා පාන අවස්ථාවක් හැටියට සඳහන් කරන්න පුළුවන්. සුද්ධල ගුවන් විදුලියත් ඔබේ ආධ්‍යාත්මික වර්ධනය දියුණුව ඇති කිරීම සඳහා ගන්නා වූ ශ්‍රේෂ්ඨ මාත්‍ර උත්සාහයක් හැටියට මේ සඳහන් අපි සඳහන් කරනවා. අපේ ගුවන් විදුලිය ඔස්සේ නිතරම අපි ඔබට ප්‍රචාරය කිරීමට සලස්වා තිබෙන්නේ ඔබේ බුද්ධිය වර්ධනය වන, ඒ වගේම දහම් රසය උකහාගත හැකි ගීත වැඩසටහන්, ධර්ම දේශනා, ඒ වගේ දේවල්. හොඳයි, එහෙමනම් එම කරුණු කාරණා සිහිපත් කරමින් අපි ඔබට ආරාධනා කරනවා අප සමග එක්විය හැකි ආකාරය ඔබේ හිත මිත්‍රාදීන්ටත් පවසන්න. අපේ මේ ගුවන් විදුලිය මේ වැඩසටහන් පිළිබඳව www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට පිවිසීමෙන් අපව ඔබට ශ්‍රවණය කිරීමට අවස්ථාව උදා වී තිබෙනවා. සුහද පැතුම 1973 පෙබරවාරි මස 23 වෙනිදා තිරගත වුණා ශ්‍රී ලංකාවේ සිංහල චිත්‍රපටියක්. මේ චිත්‍රපටය නිෂ්පාදනය කළේ කැමිලස් පෙරේරා සූරීන්, අධ්‍යක්ෂණය කළේ කිංස්ලි රාජපක්ෂ සූරීන්, කැමරාව එම් ඒ ගෆූර් මහත්මයා, මෙහි සංගීතය අධ්‍යක්ෂණය කළා TF ලතීස්, ගීපද රචනා කළා සීල විමල මහත්මයා, මෙහි ගීත ගායනා කළා HR ජෝතිපාල සූරීන්, ඇන්ජලීන් ගුණතිලක ගායන ශිල්පිනිය, රංගනයෙන් දායක වුණා මාලිනි පොන්සේකා සමගින් තිස්ස විජේ සුරේන්ද්‍ර මහත්මයා. හොඳයි, මේ ගීතය සුහද පැතුම චිත්‍රපටියෙන් මා තෝරා ගත්තේ.

හඳක් නැතිව කවියන්ට කවි ලියන්න බෑ. ගීත රචකයින්ට ගී ලියන්නත් බෑ. පෙර අපර දෙදිගම සාහිත්‍ය කරුවන්ටත් ඉරහඳ නැතිව නිර්මාණ කිරීම අපහසුයි. ජ්‍යොතිෂවේදීන්ට තම කටයුතු කරගෙන යන්නට ඉරහඳ නැතිව කිසිසේත්ම බෑ. මා තෝරගත් ගීතයට ප්‍රවේශයක් මං එලෙස ලබා ගන්න කැමැති කෘතහස්ත මහා රචකයෙකු වූ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් 1963 වසරේදී තිරගත වූ සිකුරුතරුව චිත්‍රපටයට ලියා දුන් ගීතයක් මේක. සංගීතයට නගා අපූරු තනුවක් මෙයට යොදා ගනිමින් ගායනා කළේ පණ්ඩිත් අමරදේවයන්. මානවසිංහ නම් වූ කවියා ගේයපද රචකයා මෙම ගීයෙන් ප්‍රකාශ කරන්නේ කුමක්ද? ඉරහඳ පායන මේ ලෝකයේ සැප දුක දෙකම සමබර බවය. තවත් අවිරකින් කිව්වොත් අෂ්ටලෝක ධර්මය මෙලොව ක්‍රියාත්මක වන ආකාරයයි. කඳුවැටි ගංගා සාගර මේ සියල්ල පොළොව මත සමබරව ඉන්නවා. මෙහි ඇති කාව්‍යාත්මක ලක්ෂණයත් ඉස්මතු වෙන තැනක් හැටියට පුළුල් උකුලේද සරු ලැමදේද බර දරාගෙන ගැමිලිය ඇවිදින විට ඇගේ මෘදු බඳ නැලවෙන්නේද සමබරවය. අපූරු කවි සංකල්පනාවක්. අප දරාගෙන සිටින මිහිලියද සිය පුළුල් උකුලත් සරු ලැමදත් දරාගෙන සිය මෘදු බඳ පමණක් සෙලවෙන්නට ඉඩදී සමබරව සිටින ගැමිලියක් වැනිය. මොනතරම්නම් අපූරු ගාම්භීර කවි සංකල්පනාවක්ද කියලා මං එලෙත් වතාවක් ඔබෙන් අහන්න කැමති. පුහුදුන් අප වගේ මිනිසුන්ගේ ආසාවන් වැඩි. එහෙත් එම ආසාවන්ට ඉඩ නොදී අපට බොහෝ විට තැළෙන්නට සිද්ධ වෙනවා. ඒවා ඉවසගෙන ඉන්න සිද්ධ වෙනවා. මුළු ජීවන ගමනම එවිට කැළඹෙනවා. ඒ කැළඹීම රසවත්, මිහිරි. මහමඩ වගුරක හෝ වනේ විලක පියුම් පිපි නටන්නාසේ එය මිහිරිය. මෙනම් ජීවන කතරකි. එනම් ජීවිතය කාන්තාරයක් බව ප්‍රකාශ කරලා තියෙනවා. ජීවන කතරේ සැප දුක දෙකම ඇත. ඒ දෙක සමබරයි. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ මෙම ගීතය ඉතා සොඳුරු කවියක් වගේ. ඔහුගේ මහරු චින්තනයත් ඔහු ලෝකයේ දකින ආකාරයත් ප්‍රකෘති සෞන්දර්යය හා මානව චින්තන సంతානය සමබරවන ආකාරය හේතු කොටගෙන මෙම ගීතය කවියක්ම වගේමයි. හොඳයි, එහෙමනම් මෙන්න මේ කාව්‍යාත්මක ගීතය. ගීපද රචනය ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්. තනු නිර්මාණය සහ ගායනය පණ්ඩිත් අමරදේවයන්.

මේ අවසන් වන්නේ සුදුල ගුවන් මුදලිය ඔබ වෙත ගෙන එනු ලැබූ සුභාවිත ගී රසවිඳමු වැඩසටහනයි. හෙටත් මේ වේලාවට ඔබ සැමට අපහා එක්වන හැටියට ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. වැඩසටහන මෙතකින් නිමා කරමින් ඔබේ සවන්පත් අතරින් මට සමුගෙන යන්නට අවසරයි. සුභාවිත ගී රසවිඳමු වැඩසටහන අදත් නිෂ්පාදනය කළේ නදීෂ් චාරික. වැඩසටහන ඉදිරිපත් කළ මම චන්දන සාන්ත කුමාර. සැමටම සුවදායක රාත්‍රියක් වේවා. තෙරුවන් සරණයි.

0: පූජා කිරීමේ ආනිසංස සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේගේ කාලේ දූපදායක කියලා හාමුදුරුව කෙනෙක් සිටියා. මේ දූපදායක හාමුදුරුව හරීම ශ්‍රද්ධාවන්ත සීලාදී ගුණයෙන් යුක්තු ස්වාමින් වහන්සේ නමක්. එක දවසක් උන්වහන්සේ සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කුටිය පිරිසිදු කරනවා. මේ ගන්ධ කිරිය පින්වතුනි පිරිසිදු කරලා උන්වහන්සේම ඉතාම මිහිරි සුවඳවත් මල් සොයාගෙන ඇවි ඒ තුලින් සකස් කරන විශේෂිත වූ සුවඳ ධූපයක් සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කිරිය සුවඳවත් කරනවා. ඒ ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ඒ කාරණාව සෙදු කරපු නිසා කල්ප 94ක් අපායට යන්නේ නැතුව දුගතියක උපදින්නේ නැතුව නිවන් අවබෝධය දක්වාම සැප විපාක වින්ද බව පාළි අපදානෙහි සඳහන් වෙනවා. එච්චර විතරක් නෙවෙයි පිළින්දවච්ච මහරහතන් වහන්සේටත් සූඳුනුම් පිදූ පිනින් උන්වහන්සේට මෙහෙම ආනිසංස සමුදායක් ලැබිලා තිබෙනවා. සුවඳවත් සිරුරක් ඇත්තෙක් බවට පත්වීම, කීර්තිමත් ජීවිතයක් ලැබීම, යසස් ඇත්තෙක් බවට පත්වීම, වහා වැටහෙන නුවණක් ඇතිවීම, තීක්ෂණ නුවණක් ඇතිවීම, බූරි පඤ්ඤ යන නුවණ ලැබීම, ගැඹුරු නුවණ ඇත්තෙකු වීම, විපුල වූ නුවණක් ලැබීම, ජවන ප්‍රඥාවක් ලැබීම, පින්වතුනි මෙන්න මේ කියන උතුම් ආනිසංස සමුදාය දූපදායක හාමුදුරුවන්ට නිවන් අවබෝධ කරගන්න තාක්කල් ලැබී තිබෙන බව සඳහන් වෙනවා. එම නිසා ඔබත් පූජා කරන සුවඳ ධූපය බුදු පියාණන් වහන්සේට බැතිබර ගෞරවයෙන් ශ්‍රද්ධාව සිත්වල පෙරදරි කරගෙන සකස් කරගත් මනසින් සිතින් යුතුව පූජා කරන්න. ඔබට එහි ආනිසංස මනාව ලබා ගන්නට පුළුවන්.
1: සුදුල ගුවන් විදුලිය සෑම දිනකම රට පුරා ලොව පුරා සදහැවත් ජනතාව වෙත සිත සාන්තිය ආරක්ෂාව සහ රැකවරණය පිණිස විකාශය කරනු ලබන සර්වරාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතන් සිට ගෙන ඒමටයි මේ සූදානම. මහා කාරුණික වූ අසරණ සරණ වූ ත්‍රිලෝතිලක වූ සාන්තිනායක වූ තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ පුරා 45 වසක් මුළුල්ලේ බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කළ වදාළ සතරවරන් දෙවියන් බෙහෙවින් ප්‍රිය කළ මහත්ඵල මහා බල මහානිසංස දායක වූ පිරිත් දේශනාව ශ්‍රවණය කිරීමට දැන් අපි සූදානම් වෙමු. පරිසමන්තතෝ තායති රක්කතීති පරිත්තං. පිරිත සෑම ආකාරයකින්ම ආරක්ෂාව සලසන්නේය. එදා තුම්බියෙන් වෙලාගත් විශාලා මහනුවර යළි සුකිත මුදිත වූයේ බුදුන් වහන්සේ ප්‍රමුඛ ආර්ය මහා සංඝරත්නය විසින් සජ්ජායනා කළ රතන සූත්‍ර දේශනාවේ ආනුභාවයෙනි. එසේ මහත්ඵල ගෙන දෙන සූත්‍ර දේශනාවන්ගෙන් සමන්විත වූ මේ පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතෙන් සිට ආර්ය මාර්ගයෙහි ගමන් කරන්නා වූ මහා සංඝරත්නය දේශනා කරනු ලබන පිරිත මහත්ඵලයි, මහානිසංසදායකයි, මහා බලගතුයි. සදහැවත් පින්වතුනි පින්වතියනි, පරිත්‍රාණ ධර්ම දේශනාව ආරම්භ කිරීමට පෙර තිසරණය සහිත පංචශීලය සමාදන් වීම සඳහා
2: අවසරයි ස්වාමීන් වහන්සේ.
1: නමස්කාර.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල්

කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරූ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද. ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරුවෙලිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද. මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද. පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්.
ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා. හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින්. සොබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලයි තියෙන්නේ. දැන් මට දැනෙනවා සොබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සොබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සොබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා මට සංවේදී. දැන් මගේ එකම අදිෂ්ඨානය ලෝකයට සේවය කරන්න. මගේ දෑත්, පා, සිත, කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවි පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සන්සුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග, මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවි පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා ඒ දන්නවා.
උඩඟු සිතිවිල්ලක් කෙන විට මාය දන්නවා මා මට යටත් නෑ මගේ සිත දැන් නිදහස් මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන් ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන් මා තුළ ධර්මයේ ජීවමානයි දැන් මාවැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි මා දැන් සමූහයකට අයිති තෙරුවනම මා තුළ ජීවමානයි මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ අන්ධ හිස් ලෝකය තුළම මා ජීවත් වෙන්න ඕන ගැලවිලා යන්න අමුතු තැනක් නෑ සොයාගෙන යන්න වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ රාගය ද්වේෂය මෝහය මා තුළම එන ස්වාභාවික දේවල් ඒ ගැන මම දැන් දැනුවත් මට සිහිනුවන තියෙනවා මා කිසිවකට වහල්වන්නේ නෑ මා කිසිවකට වහල්වන්නේ නෑ දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක් අද ඒ උතුම් ධර්මය කාලයේ වැලි තලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහා පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහමුලින්ම මා කැප කරනවා මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ

0: බිම්බිසාර රජතුමාගේ කකුල් පලා ලුණු දැමීමට හේතුව එහි විපාකය කුමක්ද? සංසාරයේ සිදු කරගත් මහා පාපී ක්‍රියාවක් විපාක දුන්නා. අජාසත් පුතා තාත්තාට අප්‍රමාණ වද වේදනා දුන්නා. පිඟුතුනි, නොයෙකුත් වද හිංසා පීඩාවන් සිදු කරලා අවසානයේ මේ පුතා කරන්නේ මොකද්ද? කකුල් දෙක පළලා, යටිපතුල් පළලා, තෙල් ආදිය දමලා, ලුණු දමලා, එච්චර විතරක් නෙවෙයි, ගිනිගෙන දැවෙන කිහිරි අඟුරෙන් පිංවතුනි පුළුස්සන්නට වුණා, පුච්චන්නට වුණා, අප්‍රමාණ වද වේදනාවන් ලබා දුන්නා. පිංවතුනි, මේ සෝවාන් ඵලයට පත් වුණ බිම්බිසාර රජතුමාට ඒ தත්ත්වයට පත් වෙලත් මේ මහා දුකක් විඳීමට හේතුුනේ කුමක්ද? පිංවතුනි, පෙර භවයකදී මෙතුමා චෛත්‍ය වටේ, බෝමලුව වටේ, චෛත්‍ය මිදුලේ බෝමලුවේ පාවහන් දාගෙන ඇවිදින්නට වුණා. පාවහන් දාගෙන ඇවිදින්නට වුණා අන්න ඒ මහා අකුසල කර්මෙන්, මහා පාපී ක්‍රියාවෙන් තමයි මේ ආත්ම භාවයේ මේ මහා දුක් විඳින්නට සිදු වුණේ. එනිසා ඔබ අවබෝධ කරගන්න, විහාරයට, පන්සලට, පන්සල භූමියට, තුරුණුවන් වැඩ සිටින ස්ථාන භූමිය ඔබ හිස්වැසුම් පාවහන් ආදී දමාගෙන අගෞරවයෙන් යුක්ත ඔබ කටයුතු කරමින් ඇවිදිනවා නම් පින්වතුනි, ඔබට මෙන්න මේ කියන ප්‍රතිඵලය සංසාරයේ කවදා හෝ ලැබෙනවා. එනිසා ඔබේ ජීවිතෙන් ඔබ මේ ක්‍රියාව සිදු කරගෙන තිබෙනවාද? තිබෙනවා නම් එයට සමාව ලබා ගන්න, තුරුණුවන් කමා කරවා ගන්න, ඉදිරියට ඒ නොකරන්න. මේ පුංචි දේශනාව ඔබේ ජීවිතයට ඒකාත්මික කරගන්න. බෝමලුවේ කවදාවත් පාවහන් දාගෙන ඇවිදින්න එපා. චෛත්‍ය මලුවේ කවදාවත් පාවහන් දාගෙන ඇවිදින්න එපා. පන්සලේ ගෞරවාන්විතව සිත පිරිසිදු කරගෙන ශ්‍රද්ධාන්විතව සිතින් යුතුව කටයුතු කරන්න. ඔබට පින්වතුනි සසර දිනා ගන්නට පුළුවන්. තෙරුවන් සරණයි.
1: සුදුල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
2: ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවක්.
1: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත්පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බුද්ධංග පිරිත් දේශනාවන් විකාශ

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවිය.

වහන්සේ වැඩ සලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පෞකිරීමෙන් හොඳක් නොවෙයි. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇතිවෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක්විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරුකීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්න.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්න.
1: සුදිරි කුවන් පෙතලිය.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: දජග්ග පිරිත බියක්, තැතිගැම්මක්, ලොමුදැහැ ගැනීමක්, සැකසංකාවක් ඇතිවෙච්ච හැම මොහොතකම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තෙරුවන් ගුණ සිහි කරන්න. එම තෙරුවන් ගුණ ඇතුළත් මෙම දජග්ග සූත්‍ර දේශනාව මෙතැන් සිට ශ්‍රවණය කරන්න.

රෝගාතුරව සයිනයේ බැතිර සිටින මහාකාශ්‍යප මහරහතන් වහන්සේ හමුවීමට වැඩම කළ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ සුවදුක් විමසා මහා බලසම්පන්න බොජ්ජංග පිරිත දේශනා කොට වදාළසේක. ස්වල්ප මොහොතකින් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ නිරෝගී සුවය ලැබූහ. එවන් ශක්තියක් ගැබ්ව ඇති මෙම බොජ්ජංග පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබටද නිරෝග සැප ළඟා වේවා.

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.1 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ.lk අරහා මුළු ලොවටම
1: සුදිල ගුවන් විදුලිය
3: සීවලී පිරිත ඔබට අවැසි ආහාර පාන බහුල වේවා. ව්‍යාපාර දියුණුවෙන් දියුණුවට පත් වේවා. රාජ චෞර සතුරු බියෙන් තොර වේවා. තුන්දොස් කිපීමෙන් ඇතිවන රෝගාබාධ වලින් මිදේවා. එම යහ ප්‍රාර්ථනාවන් පෙරදැරිව නිර්වත්‍ය ආකාරයටම ශබ්ද උච්චාරණය කොට සජ්ජායනා කරනු ලබන මෙම සීවලී පිරිතම ශ්‍රවණය කොට ඔබත් ශාන්තිය උදාකරක